0: World at Night on your local station, Plenty Valley FM.
1: CTF සමග ඔබේ ආශාව වෘත්තියක් බවට පත් කරගන්න. ඉල්ලුමට සරිලන සුදුසුකම් 80කට අධික සංඛ්‍යාවකින් සහ කෙටි පාඨමාලා යෝන් කටයුතුවල සිට පශු වෛද්‍ය හෙද සේවය දක්වා උපකාරක ගස්තු නොමැතිව තෝරා ගන්න. ඔබට අවශ්‍ය රැකියාව සඳහා කුසලතා ලබා ගන්න. නොමිලේ ලැබෙන ටේෆ් එය සැබෑ කරයි. ටේෆ් වික්ටෝරියා සමග එය යථාර්ථයක් කරගන්න. නොමිලේ ලැබෙන ටේෆ් ගැන සොයා බලන්න.
2: Authorized by the Victorian Government, Melbourne.
3: Station sponsor.
4: අප සමාජය තුළ ගුරුවරුන්ට වැදගත් තැනක් හිමිවන අතර, ඔහු බොහෝ පුද්ගලයන්ගේ ජීවිතවල උද්‍යෝගයක් තිරිකැන්වීමක් හා සැබෑ බලපෑමක් ඇති කරති. වික්ටෝරියාවේ පසුබිම් සහිත ගුරුවරුන් සිටීම වැදගත් වන අතර, ඒ සිසුන්ගේ ඉගෙනීමට ප්‍රයෝජනවත් වේ. ඔබට හෝ ඔබ දන්නා කෙනෙකුට වික්ටෝරියාවේ ගුරුවරයෙකු වීමට අවශ්‍ය නම් ගුරු පාඨමාලා රාශියක් තිබේ. ඔබට උසස් පාසල් ගුරුවරයෙකු වීමට උපකාර කිරීම සඳහා ශිෂ්‍යත්වයක් සඳහාද සුදුසුකම් තිබිය හැකිය. ඉගෙනීමේ වෘත්තියක් ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට Teach the Future ඔස්සේ සොයා බලන්න. වික්ටෝරියානු රජය විසින් බලය ලබා දී ඇත.
5: Station sponsor.
0: On your local station, 88.6 Plenty Valley FM, The World at Night.

ලක්මිහිර ගෙනෙන ස්ථාර සංග්‍රහය පවන මුදුලෙසින් සනාවට රනුස්තරින් විදවන්න යුක්තියට ඉඩ දෙන්නට ශක්තියෙන් හබායන්නත්.

ලක්මිහිර පවන සාර සංග්‍රහය සමගින් ඔබ අප හමුවන තවත් දෙහෝරාවක් වෙනුවෙනුයි මේ සූදානම. අපි සාලිය ගලපත්ති රංජිත් විරසිංහ රෝෂාන් මිහිඳු කුලසූරේ සමග මම ජගත් ජේ එදිරිසිංහ අපි දෙහෝරාවක් ඔබ සමග රැඳෙනවා ඔබේ සැන්දෑවරුව රසවත් සැන්දෑවක් කිරීමේ අභිලාෂයෙන්. ඉතින් මේ සැන්දෑවේ ගීතයක්කට සවන් දීලම අපි කතාබහ පටන් ගමු.

0: Jagat me Vesak maase Vesak maase edi bhakti geeta gana api gesa tiyat podda katha kara me geeta tika bhakti geeta ekak swaroopaya thiyena neda
1: Attarama me maase attarama Ranjit me maase tikak vishesha maaseyak me maase poye davas deka thiyenawane ගිය සතියෙත් පොය දවසක් තිබුණා මාසේ අන්තිමටත් පොය දවසක් තියෙනවා ඉතින් සමහර තැන්වල පහුගිය සතියේ තිබ්බ පොය දවසේ වෙසක් උත්සවයේ සැමරුවා තවත් තැන්වල ඉස්සරහට එන්න තියෙන මාසේ අන්තිමට එන්න තියෙන පුරපසළොස්සක් පොය වෙනුවෙන් වෙසක් උත්සවය පවත්වන්නට සූදානම් වෙමින් තිබෙනවා ඉතින් එක් එක් විහාරස්ථාන තමන් කැමති විදියට මේක බෙදා හදාගෙන කරනවා බොහෝ විහාරස්ථාන මේ දවස්වල රංජිත් මේ සූදානම් වෙලා තිනවා වෙසක් උත්සවයේ සමරන්න පසුගිය සතියේ මට පුළුවන් වුණා විහාරස්ථාන කීපයකට යන්නට ඉතින් මේ විහාරස්ථානවලදී අපට නොයෙකුත් ක්‍රියාකාරකම් දකින්නට ලැබෙනවා. වෙසක් තොරණ තියෙනවා, භක්ති ගීත තියෙනවා, පහන් කූඩු හදලා තියෙනවා, සීල ව්‍යාපාර තියෙනවා. මේ සියල්ලම නරඹන කොට රංජිත් ලොකු සතුටක් ලැබෙනවා.
0: ඔව් ඇත්තටම අපි දැන් මෙල්බන් වල ඉන්නකොට මෙල්බන් වල ඉන්නවද කියලා හිතෙන්නේ නැති තරමට ලංකාවේ ක්‍රියාකාරකම් අපිට දකින්න ලැබෙනවා අහන්න ලැබෙනවා උත්සව තියෙනවා ඉතින් ඒවට යන්න ලැබෙනවා ඉතින් හරි සතුටක් තියෙන්නේ විශේෂයෙන්ම අපි ආරම්භ කරපු කාලයේදී මෙල්බන් වලදී මෙච්චර දේවල් තිබුණේ නැහැ ඉතින් මේ දරුවෝ මේ සමහර දරුවෝ මේ ලංකාවේ ඉපදිච්ච අය නෙමෙයි ඕස්ට්‍රේලියාවේ ඉපදිච්ච අය ඉතින් අර අපි ගිය සතියේ කතා කරා වගේ ඕන් සිංහල කතා කරනවා සිංහල භක්ති ගීතත් කියනවා එහෙම නේද ජගත් එක.
1: ඔව් මං ඉදන්නේ අපිට පුළුවන් පස්සේගියදා පාරමිතා බෞද්ධ විහාරස්ථානයේදී පැවැත්වුණු භක්ති ගීත අංගයේ කුඩා දරු දැරියන් ගායනා කළ භක්ති ගීතයක් අහන්නට. අපි යහමු මං ඉදන්නේ ඔබත් සතුටු වෙයි ඒ ගීතය අහන්න.

0: ರಂಜಿತ್ ಮೇ ಭಕ್ತಿ ಗೀತೆ ಗಾಯನ ಕಲೆ ಅವರದು ಪಹ ಹಾಯ ವಯಸ್ಸೆ ದರುವನ್ ಪಿರಿಸಾಕ್ ಮುಖದ ಸಮಹಾರ ತೆಂಗಲದಿ ಅಪಿ ದಾಕಿನುವ ಕಲಿನ್ ಪಟಿಕತ ಕಲ ಗೀತ ವಲಟ ದರುವನ್ ಕಟ ಹೊಲ್ಲೋಣ ವಿತರಾಯ ಸಮಹಾರ ತೆಂಗಲದಿ ನಮೂದ್ ಮೇ ಗಾಯನೆ ಸಜೀವಿ ಇವ ಕಲ ಗಾಯನೆಯಾಕ್ ಓನ್ ವೇದಿಕಾವ ಮತ ಇಂದಲ ಓನ್ ಎ ಮೊಹತೇ ಸಜೀವಿ ಇವ ಮೇಕ ಗಾಯನ ಕಲ ಮಗದಾನೆ ಬಲಂಗ್ ಇನ್ನ ಆಯಟ ವಿತರಾಕ್ ನಿಮೇ ಅಸನ ಒಬ್ಬಟಾತ್ ಸತುಟಾಕ್ ಕ್ಯತಿವಿಯೇವಿ ಎ ಗಾಯನೆ ಅಹುವಾಮ
1: ජගත් කොහොමද සංගීතය සැපෙවේ එක කලින් පටිගත කරපු
0: සංගීතය මම හිතන්නේ සංගීතය පටිගත කරලා තිබුණා කියලා මම හිතන්නේ මට ඒක හරියට දැක්කේ නෑ මම හිතන්නේ පටිගත කළ සංගීතයක් නමුත් දරුවන් ගායනා කළා සජීවීව
1: නෑ නෑ පටිගත කරපු සංගීතයට සජීවීව ගායනා කරන එක ටිකක් අමාරු කාර්යයක් දැන් සංගීත වාදනය කරන ශිල්පීන් එතන ඉන්නවා නම් දරුවෝ වැරද්දුවාම ඒගොල්ලන්ට ඒක
0: හදාගන්න
1: පුළුවන් එතකොට මේක හරි ලස්සනයි මට මැවිලා පේනවා මේ පොඩි ළමයි ටික.
0: ඔබට හිතා ගන්න පුළුවන් ද ළමා සාර වෙලින් ඇඳගත් සරම් කමිස ඇඳගත් සුදු පාට පුංචි දරු දැරියන් පිරිසක් වේදිකාවක් මත ඉඳලා විශාල පිරිසක් මේ වගේ ලස්සන ගායනයක් කරනකොට මං හිතන්නේ මේ ගායනා පුරුදු පුහුණු කරපු ගුරුවරුන්ටත් අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ රංජිත් මේ දේවල් මේ විදියට කරගෙන යන්නට උත්සාහ කිරීම පිළිබඳව.
1: ගුරුවරුන් කරන කාර්ය ඉතාමත්ම ඉහෙලින් ප්‍රශංසා කරන්න ඕන මොකද මේක ලේසි පහසු කාර්යයක් නෙමේ ලංකාවේදීනම් මේක සින්දුව කියවන්න විතරයිනේ තියෙන්නේ භක්ති ගීතය කියවන්න විතරයි තියෙන්නේ ඉතින් මේ දරුවන්ට මේවා ඉංග්‍රීසියෙන් තමයි ගොඩක් වෙලාවට මේ දරුවෝ මේක ලියාගන්නේ ඊට පස්සේ හරියට ඒව උච්චාරණය කරන්න ඉතින් බොහොම අසීරු කාර්යයක් මේ ගුරුවරුන් කරන්නේ
0: මම හිතන්නේ ඉතින් මේ මාසේ පුරාම අපට මේ වගේ දේවල් දැක ගන්නට පුළුවන් වෙයි රංජිත් ඉතින් මේ වෙසක් මාසය නිසා වෙසක් ක්‍රියාකාරකම් ගැන අපට පුළුවන් දිගටම කතා කරන්නට මේ වෙසක් මාසේ
1: ඔව් වෙසක් මාසේ ඔබගේ වෙසක් ක්‍රියාකාරකම් තියෙනවා නම් ඒ ගැන අපිට දැනුවත් කරන්න පුළුවන් දැන් අපි මේ කතා කරන්නේ ප්ලෙන්ටි වැලි ගුවන්විදුලියේ ඉඳලා දැන් ප්ලෙන්ටි වැලි ගුවන්විදුලිය කියන්නේ මේ කමියුනිටි රේඩියෝ එකක් නෙමෙයි හැබැයි කමියුනිටි වැඩසටහන් තියෙනවා සඳුදාත් අඟහරුවාදාත් දැන් සඳුදා හවස 6ට පටන් ගන්නවා කමියුනිටි වැඩසටහන පලස් දින වැඩසටහනක් ඊට පස්සේ 8ට පටන් ගන්නවා සිංහල වැඩසටහනක් ස්වර්ණ FM ඊට පස්සේ 10ට පටන් ගන්නවා ද්‍රවිද වැඩසටහනක් වැඩසටහන් තුනක් සඳුදා අඟහරුවාදා 6ට පටන් ගන්නවා පංජාබ් වැඩසටහන අපිට කලින් පොඩ්ඩකට කලින් ඔබ කලින් ගුවන් විදුලියට අහුම්කම් දුන්නා නම් දැනෙන්නේ නැති හින්දි ගීතයක් ගියා හැබැයි ඒ වැඩසටහන අපි හඳුන්වන්නේ පංජාබ් වැඩසටහන ඊට පස්සේ 8 ඉඳලා 10 වෙනකන් අපි සිංහල ලක්මිහිර පවන වැඩසටහන එතකොට ලංකාවේ සිංහල අපිට පැය 4ක් ලැබිලා තියෙනවා ජගත් මෙතන
0: ඔව් ඇත්තටම මම හිතන්නේ ඒක විශාල දෙයක්
1: ඔව් දැන් මේ ප්ලෙන්ටි වැලි ගුවන් විදුලිය උත්සාහ කරනවා මේ කුඩා ගුවන් විදුලියක්නේ ඔවුන් උත්සාහ කරනවා ඔබත් සමග එකතු වෙන්න ඔබත් සමග එකතු වෙන්න ක්‍රම කීපයක් තියෙනවා ඔබට පුළුවන් අපිව අමතන්න මේ අපේ මැදිරියට අමතන්න පුළුවන් ඒ අමතන අංකය තියෙනවා ප්ලෙන්ටි වැලි ගුවන් විදුලිය 9 4 0 4 2 1 1 ඒ අංකයට කතා කරාම අපේ මැදිරියට අපිට මේ වෙලාවෙම වුණත් කතා කරන්න පුළුවන් ඔබේ දුරකථනය ලබා ගන්න පුළුවන් එමතුම ලබා ගන්න පුළුවන් එහෙම නැත්නම් ඔබට පුළුවන් මේ අලුතින්ම පටන් ගත්ත වැඩසටහන තියෙන ඔබේ ජංගම දුරකථනයෙන් අපිට මේ ටෙක්ස් මැසේජ් එකක් SMS එකක් එවන්න පුළුවන් ඒ එවන්න නම්බරය තමයි 0 4 6 8 2 7 7 8 6 0468277886 මේ නම්බර දෙකටම අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට දැන් ඔබ අපිට පණිවිඩයක් එව්වොත් අපේ තිරේ ඒක දිස් වෙනවා. හැබැයි අපිට ඒකට ඔබට උත්තර දෙන්න බෑ. නමුත් අපිට ගුවන් විදුලියෙන් පුළුවන් ඒකට ප්‍රතිචාර දක්වන්න. ඉතින් අපි මේ ගුවන් විදුලිය අපි රැකගන්න ඕන මොකද අපි සිංහල වැඩසටහනට පැය 4ක් ලැබිලා තිනවා ඒක නිසා අපිත් සමග ඔබ සම්බන්ධ වෙන ආකාරය අනුව තමයි මේ අපේ වැඩසටහනේ අනාගතය රැඳිලා තියෙන්නේ ජගත්.

0: අවශ්‍ය නම් මේ නම්බරයට කෙටි පණිවිඩයක් එවන්න 04 68 277 886. ඔබ එවන කෙටි පණිවිඩය අපට දැర్శණය වෙනවා මේ තිරය මත. අපට පුළුවන් අපේ ගුවන් ඉදිරි ඔස්සේ ඔබට ප්‍රතිචාරයක් දක්වන්න. ඉතින් ඔබේ අදහස් දැනගන්නට අපි හැම තිස්සෙම කැමැත්තෙන් ඉන්නවා. ඔබේ අදහස් උදහස් සමාජට චෝදනා වෙන්නට පුළුවන්, සමහර විට යෝජනා වෙන්නට පුළුවන්. ඒ සියල්ල ඔබට එවන්නට පුළුවන් මේ කෙටි පණිවිඩ එවන අංකයට 04 68 277 886. මේ නම්බර කොයි හරි ලියලා තියාගන්න හැම තිස්සෙම, මොකද නිතරම අවශ්‍ය වෙන්නට පුළුවන් නිසා රංජිත්.
1: ඔව්, මේ නම්බර ඉතාම වැදගත්. යම්කිසි විදියකින් ඔබට මේ නම්බර අමතක වුණොතින් අන්තර්ජාලය ඔස්සේ ගිහිල්ලා PVFM කියලා බැලුවාම, නැත්නම් Plenty Valley FM කියලා සර්ච් කරාම බොහොම ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. ඒකේ වෙබ් පිටුවට යන්න පුළුවන්. ඒ වෙබ් පිටුව පුරා මේ විස්තර ඔක්කොම තියෙනවා. ඒතකොට අපේ වැඩසටහන ගැන කලින් වැඩසටහනක් හරි අහන්න ඕන නම් PVFM ලක්මිහිර කියලා සර්ච් කරන්න. එතකොට කෙලින්ම මේ අපේ වැඩසටහන, පරණ වැඩසටහන් ඒව ඔක්කොම ඔබට අහන්න පුළුවන් අන්තර්ජාලය හරහා. එතකොට ඒ පහසුකමක් තියෙනවා. ඒ ඇරෙන්න ඔබට පුළුවන් මේ Plenty Valley FM වලට මැසේජ් කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ ව්‍යාපාරික බවතුන්, අපි ව්‍යාපාරික බවතුන් ඉන්නවා නම් ඒ ව්‍යාපාරික බවතුන්ට පුළුවන් ඔබගේ
0: වෙළඳ දැන්වීම
1: මේ අපේ ගුවන් විදුලිය හරහා ප්‍රචාරය කරන්න. ඉතාමත්ම මේ පොඩි ගණනයි අය කරන්න තියෙන්නේ. ඒ ගැන කතා කරන්න පුළුවන් අපේ භාණ්ඩාගාරිකට. අපි වෙබ් පිටුවට ගිහිල්ලා එතනින් හොයාගන්න පුළුවන් ඒ භාණ්ඩාගාරිකගේ ඊමේල් ඇඩ්‍රස් එක. ඌට කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔහුගේ දුරකථන අංකයක් තියෙනවා, ඒකට කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් අඩුම ගානේ මේ අපි අර ජගත් මුලින් කියපු අර 04 68 2 7 7 8 6 කියන අංකයට මැසේජයක් එව්වත් ඒකෙනුත් ඔබට පුළුවන් මේ අපි අපත් සමග සම්බන්ධ වෙලා මේ කටයුත්ත කරගන්න. ඉතින් මේ Plenty Valley ගුවන් විදුලිය අපි රැක ගන්නම ඕන ගුවන් විදුලියක්.

0: жагат рели дека
1: Рели нанг вивида кар во рели дека латино Ранжит, а пе Ранжит а даскарани мура рели дека ела нанг, мади хита ганне бе.
0: Тен рели ки ухам еттено гудак локута апида девал матак венва, апи саамани рели ки ухам удгошен овлата удгошен дека рели, еме ме апи удгошен е аттамай, екат рели е кактамай, сенегати апирила, ата абхакарнека, ека ингрисин кин рели е как. ඒ අරුණහම මේ වෙසක් කොලක් තියෙනවනේ රැලි. අපි දැන් වෙසක් කොල කූඩු හදනවා. වෙසක් කූඩු හදලා රැලි දානවා. එක එක මොස්තර හරි ගස්සනවා. ඉතින් වෙසක් රැලි. ඒ ඇරෙන්න සින්දු වලක් තියෙනවනේ රැලි. ජගත් සින්දු වල ලීල් තියෙනවනේ
1: රැලි. ඔව් එක එක රැල්ල කියන එක රංජිත් විවිධාකාර වූ අර්ථ ගන්න වචනයක්නේ. පාවිච්චි කරන තැන අනුව මේ රැල්ල කියන එකට විවිධාකාර වූ අර්ථ දෙන්නට පුළුවන්. අපි කියනවා මොහුදු රැලි කියලා. මොහුදක රැලි තියෙනවා. නමුත් ඒ රැලි වලට වඩා වෙනස් මේ අපි සමාජය අතර දකින්න රැලි. සමහර වෙලට අපි කියනවා රැල්ලට යනවා කියලා. මිනිස්සු එකම දේ කාණ්ඩයක් එකම දෙයක් කරනකොට තවත් අය ඒකට එකතු වෙනවා. අපි ඒකට කියනවා රැල්ලට යනවා කියලා. සමහරට දැනුවත් හෝ නොදැනුවත් රැල්ලට යන අය ඉන්නවා.
0: ඔව් රැල්ලට යනවා. ඒ වගේම තියුල් ගණේ කිව්වා ඉංගනේරියේ රැලි බින්දේ මම විතරද කියලා. ඒක වෙනම රැල්ලක්.
1: ඒ තවත් රැල්ලක්.
0: එතකොට කුසගින්නට වැඩේ රැලි. බඩ රැලි වෙනවා කුසගින්නට බඩේ රැලි ගෙලට යනවා කියලා කියනවා මන්ත්‍රී කෙනෙක් වුණාම ඒක ඒක තව රැල්ලක් එතකොට මට මතක් වෙනවා තව ගීතයක තියෙනවා රැල්ලම නෙමේ මේ ඉන්ද්‍රාණි සේනාරත්නගේ ගීතයක් තියෙනවා රතුපාට මල් කියලා ඒකේ ওই වෙසක් වලට සම්බන්ධ කැලලකුත් තියෙනවා කඩදාසි සිරිසිරිය කියලා ඒකත් පොඩි නිකන් රැලි රැලි වලින් එන සද්දයක් වගේ එකක් තියෙනවා. ඉතින් මේ මේ විවිධාකාර රැලි අතර ඉතින් අපි අද දැක්කා මේ ලංකාවේ පොඩි රැලි රැලි එකක් තියෙනවා. සෙනග ටිකක් ගැවිසලා ඉන්නවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අල්ලස්සහ දූෂණ කොමිසමට කතා කරලා එන්න කියලා තියෙනවා. ඒකට ඉතින් ඒගොල්ලෝ එන්නේ මොකක් හරි විභාගයක් කරන්න කියලානේ. ඉතින් ඒකට අපි දැක ෆේස්බුක් එක පුරා මෙල්බන් වල ඉන්න අයත් ඒ වගේම ලංකාවේ ඉන්න අයත් මේ මේකට විරෝධය පළ කරන්න කියලා එකතු වෙන්න කියලා තියෙනවා. ඔය විරෝධය පළ කරන්න එකතු වෙන්න ඕන කියලා කියන අයම පහුගිය කාලේ පුරාම මට දැකපු දෙයක් තමයි කෝ හොරු ඇල්ලුවද කියලා අහන ප්‍රශ්නෙකුත් තිබුණා. ඉතින් හොරු අල්ලන්නද එපාද? ජගත් මොකද කියන්නේ? හොරු අල්ලන්නද එපාද?
1: ඔව් ඉතින් ඕක ඕක අපි හැමෝගෙම ප්‍රාර්ථනාවනි හොරු අල්ලන්නට ඕනේ කියන එක.
0: හොරු අල්ලන්නට ඕන. හැබැයි එහෙම කරන කරන්න කියලා දැන් හොරෙක්ද නැද්ද කියලා අපි දන්නේ නැහැනේ. අපිට ඒක කියන්නත් බෑ. නමුත් ඒක විමර්ශනයක් යනකොට සෙනක එකතු කරගෙන විමර්ශනයට බාධා වෙන විදිය බාධාවක් නම් වෙන්නේ නැහැ. නමුත් වෙන විදියකින් රැල්ලක් හදන්න යන එකේ තේරුමක් තියනවාද?
1: ඔව් ඇත්තටම එතන තියෙන පොඩි තර්ජනාත්මක ගතියක්නේ. අපේ මිනිහා හොරකම් කළාට ඒ ගැන හොයන්නට එපා. උඹලට හොයන්නට බෑ කියන තර්ජනයක් නෙතන තියෙන්නේ. ඉතින් මං හිතන්නේ මේ කෙනෙකුට යම්කිසි කාරණයක් සම්බන්ධයෙන් කට උත්තරයක් දෙන්නට කියලා යම්කිසි පරීක්ෂණ කරන ආයතනයකින් කැඳෙව්වහම ඒකට මේ තරම් කලබලයක් කරගන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. ගිහිල්ලා Taman දන්න දෙය කියලා ආපහු එන එකයි. ඉතින් ඒකට ලොකු සෙනගක් පිරිවරාගෙන සෙනගක් එකතු කරගෙන ගිහිල්ලා මේ අනවශ්‍ය කලබලයක් ඇති කරන්නට උත්සාහ කරන එක නම් මං හිතන්නේ බුද්ධිමත් වැඩක් නෙමෙයි.
0: ඔව් දැන් ලංකාවේ මොනවහරි දෙයක් කරනකොට අපි බලාගෙන ඉන්න ඕනේ ඒක හරියට කරන්න පුළුවන්ද කියලා. මේ දවස්වල ලංකාවේ සිදුවෙන සමහර දේවල් වල මේ සංස්කෘතික වෙනසක් සිද්ධ වෙමින් පවතිනවා. අපි මීට කාලයකට ඉස්සර හිතපු නැති දේවල් සිද්ධ වෙනවා. දැන් මීට කාලයකට ඉස්සෙල්ලා මේ අපි දැන් මේ වෙසක් සතිය ගැන කතා කරන්නේ, බුද්ධාගම ගැන කතා කරන්නේ. එතකොට බෞද්ධයෝ ඒ බුද්ධාගම රැකගෙන එන්නේ අපේ මහා සංඝරත්නය. හැබැයි මහා සංඝරත්නයේ ඉහළම පුටුවක ඉන්න කෙනෙක් වැරද්දක් කරා කියලා ඌ රිමාන්ඩ් භාරයට ගන්න උත්සාහ ගත්තා ඇත්තටම පහුගිය කාලේදී. ඉතින් එහෙම දේවල් මීට කලින් සිද්ධ වුණේ නැහැ. වැරද්ද නීතියට පහලින් තියෙන්නේ වැරදි කර වැරදි කාර්යය ඉන්නේ හැමෝම ලංකාවේ කවුරුත් ඉන්නේ නීතියට පහලින්. එතකොට යම්කිසි තැනක වැරද්දක් වෙලා තියෙනවා නම් ඒක හොයන්න තියෙන්නේ අධිකරණය. අධිකරණයේදී තමයි මේ පුජ්‍යලයකු නිවැරදි කරුවෙක් එහෙම නැත්නම් වැරදි කරුවෙක් කියලා තීරණය කරන්නේ. එතකන් සැකකරුවෙක් විතරයි. එතකොට සැකකරුවෙක් රිමාන්ඩ් භාරයට ගන්නකොට සැකකරුවෙකුගෙන් ප්‍රශ්න කරනකොට ඒකට විරුද්ධ වෙන එකේ තේරුමක් නැහැ. විරුද්ධ වෙන්න පුළුවන් නීතිමය අවකාශය තුල විතරයි. වෙන විදියකින් ඔහුව නීතියෙන් ගලව ගන්න ක්‍රමයක් තියනවද නම් එතකොට මේ අපි ලංකාවේ කියන මේ ප්‍රජාතන්ත්‍රවාදයවත් නීතියවත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපිට අවශ්‍ය නම් පුජ්‍යලයකු බේර ගන්න ඔහුට විරුද්ධව තියෙන සාක්ෂි වලට කඩන්න පුළුවන් විදිය තර්ක ගෙනල්ලා ඒ විදියට උසාවියේදී ඒක බේර ගන්න පුළුවන්. ඒ ඇරෙන සෙනඟ පෙන්නලා උසාවිය බය කරන්න පුළුවන් කියන එක ගැන එහෙම විශ්වාසයක් තියෙනවා නම් ඒ විශ්වාසය තියෙන කිසිම කෙනෙක් ප්‍රජාතන්ත්‍රවාදය කියන එක විශ්වාස කරනවා කියලා හිතන්න අමාරුයි.
1: මෙතන විශාල පරස්පරයක් තියෙනවනේ රංජිත්. ඔවුන්ම කියනවා ඔව් හොරු අල්ලන්න අපි උදව් කරන්නම් කියලා. හොරු අල්ලන්න ඕනි කියලා ඔවුනුත් කියනවා. නමුත් හොරු අල්ලන්නට යම්කිසි පරීක්ෂණයක් කරන්නට යනකොට ඒකට විරුද්ධ වෙනවා. ඉතින් ඒ නිසා මේ පරස්පරය මොකක්ද කියන එක ඒගොල්ලන්ටම තේරෙන්නේ නැහැ. ඒගොල්ලන්ටම තේරෙන්නේ නැහැ ඔයගොල්ලෝ ඒගොල්ලෝ මොකක්ද මේ කරමින් ඉන්නේ කියන එක. ඉතින් මම ආයෙ නැවතත් කියන්නේ යම්කිසි පරීක්ෂණයක් සඳහා සාක්ෂියක් දෙන්නට නැත්තම් ප්‍රකාශයක් ලබා ගන්නට කෙනෙක් කැඳවුවාම ඒ ගැන ඔය හැටි කලබල වෙන්නට ඕනේ නැහැ. ගිහිලා අවශ්‍ය ප්‍රකාශය දීලා ආපසු එන එකයි. ඉතින් එහෙම කලබලයක් කරන්නේ මොකක් හරි හොරයක් තියෙන නිසා වෙන්නට ඇති කියලාත් හිතෙනවා.
0: ඔය ඇත්තටම සෙනඟ පෙන්නලා අධිකරණයක් හරි ඒ නීතිමය ක්‍රියාමාර්ගයකට යන්න තියෙන ඒ පුජ්‍යලයන් හරි බය කරන්න හදන එක ප්‍රජාතන්ත්‍රවාදයට කරන තර්ජනයක් කියලා තමයි මට නම් පේන්නේ. එතකොට ප්‍රජාතන්ත්‍රවාදය රැක ගන්න ඕන කියලා හිතන අය ඒකට තර්ජනය කරනවා කියන එකින් අපිට මීට වඩා බොහෝ දේවල් තේරුම් ගන්න පුළුවන්. හැබැයි මම එක දෙයක් ගැන කැමති මේ හැම කාරණයකදීම ආණ්ඩුව ඉතාමත්ම නිවැරදි පියවරක් ගන්නවා. රජයේ නිවැරදි කියන්නේ ආණ්ඩුව ආණ්ඩු පක්ෂය මේවට ඒ විදියට මැදිහත් වෙන්නේ නැහැ. ඒක සුභවාදී කටයුත්ත සුභවාදී දෙයක් රටට අනාගතය දිහා අපිට හොඳින් බලන්න පුළුවන්. මොකද ආණ්ඩුවක් මේවට සම්බන්ධ වෙන්න ඕන නැහැ. රජයේ යාන්ත්‍රණයක් තියෙනවා අධිකරණ පොලිස් ඒ යාන්ත්‍රණයක් තියෙනවා ඒ යාන්ත්‍රණය හරහා තමයි මේ වගේ කාරණා සිද්ධ වෙන්න පුළුවන්.
2: ලක්මිහිර ඕස්ට්‍රේලියාවේ විසින ශ්‍රී ලාංකිකයන්ගේ හද ගැස්ම හඳුනාගත් ලක් සලකුණ ලක්මිහිර මීරියාවක සිරියාව FM 88.6
3: සතියේ සෑම අඟහරුවාදාම සවස 8 සිට රාත්‍රී 10 දක්වා
2: මීරියාවක සිරියාව ලක්මිහිර FM 88.6
4: ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් FM 88.6 ලක්මිහිර ඔස්ට්‍රේලියානු දේශීය ප්‍රවෘත්ති සමකින් මම රොෂාන් මිහිදු කුලසූරිය. වලංගම් ප්‍රදේශයේ යුනිට් කම්ප්ලෙක්ස් එකක ඊයේ රාත්‍රියේ සිදු වූ ගිනි ප්‍රහාරයකින් 25 වන හැවිරිදි තරුණෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. සතුදා රාත්‍රී 9ට පමණ සිදු වූ මෙම සිදුවීමේදී යම් පුද්ගලයෙකු විසින් ඔහුට ගිනි තබා පලා ගොස් ඇති බවටයි පොලිසිය සැක පහළ කරන්නේ. බරපතල පිළිසුම් තුවාල ලැබූ තරුණයා වහම රොයල් නෝත් ෂෝ හොස්පිටල් වෙත රැගෙන ගොස් ප්‍රතිකාර ලැබමින් සිටින අතර රෝහලාරංචි මාර්ග අනුව ඔහුගේ තත්ත්වය බරපතල නමුත් මෙවැනි විටත් ජීවිත අවධානව පහව ගොස් ඇති බව සඳහන්. සිදිය වූස්ථානයේ ආරක්ෂාව මෙවැනි විට තර කර ඇති අතර පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. අදාළ විමර්ශන සඳහා මහජන සහය අපේක්ෂා කරන අතර තොරතුරු ඇති අය ක්‍රයිම් ස්ටොපර්ස් 1800333 000 අංකයට දැනුම් දෙන ලෙසටයි පොලිසිය ඉල්ලා සිටින්නේ. වික්ටෝරියා රාජ්‍ය සංවිධානාත්මක අපරාධ කණ්ඩායම විසින් සිදු කරන ගිනි තැරිබීම් ප්‍රහාර මඩවැත්වීම සඳහා වික්ටෝරියා පොලිස් වෙත නව තාක්ෂණික සහය සහ අමතර සම්පත් ලබා දීමට පීවර ගෙන තිබෙනවා. ඔපරේෂන් ඉක්ලිප්ස් යටතේ මේ වෙන විටත් පුද්ගලයන් 42 අත්අඩංගුවටගෙන ඇති අතර චෝදනා 140කට අධික සංඛ්‍යාවක් ගොනු කර ඇති බවයි වාර්තා වන්නේ.
5: නව වැඩපිළිවෙල යටතේ හොස්පිටැලිටි වෙනිමුස්වල CCTV කැමරා සජීවීව පොලිසියට සම්බන්ධ කිරීමේ හැකියාව ලබා දෙන අතර ඒ සඳහා ඩොලර් මිලියන 5ක මුදලක් වෙන් කර ඇති බවයි සඳහන් වන්නේ. එමෙන්ම ආරක්ෂක කැමරා එලාම් සිස්ටම් සහ ෆයර් සප්‍රේෂන් සිස්ටම් වැනි ආරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා හොස්පිටැලිටි සිකියුරිටි ෆන්ඩ් නමින් ඩොලර් මිලියන 10ක අරමුදලක් ආරම්භ කර තිබෙනවා. ඉදිරියේදී ආරක්ෂක බටහිරින් 200ක් වදවා ගැනීම හරහා ඩෙස්ක් ඩියුටිස් වෙනුවට පොලිස් නිලධාරීන් වැඩි පිරිසක් නැවතත් වීදි ආරක්ෂාව සඳහා යෙදවීමට සැලසුම් කර ඇති බවයි ඇලන් රාජ්‍ය පෙන්වා දෙන්නේ. තරුණයන්ට ගෙයක් ගන්න සාධාරණ අවස්ථාවක් ලබා දීම සඳහා අද රාත්‍රියේ ඉදිරිපත් වන ෆෙඩරල් අයවැයෙන් නිවාස හා බදු ශේෂ්ත්‍රයට අදාළ විශාල වෙනස්කම් රැසක් ඇතුළත් විය හැකි බව ඔස්ට්‍රේලියානු භාණ්ඩාගාරික ජිම් චාමර්ස් සඳහන් කරනවා. ඔහු පවසන්නේ අයවැය දහිරවන්ත හා වගකීම් සහිත එකක් වන අතර තරුණ පරපුරට නිවාස වෙළඳපළට ඇතුළත් වීම පහසු කිරීම මෙහි අරමුණ බවයි. අද රාත්‍රියේ කැපිටල් ගේන්ස් ටැක්ස් නෙගටිව් ගියරින් සහ සම්බන්ධ බදු නීති වෙනස් විය හැකි බවටයි අපේක්ෂා කෙරෙන්නේ. එමෙන්ම මුදල් අමාත්‍ය කේට් ගැලර් සඳහන් කළේ නිවාස සම්බන්ධයෙන් තරුණයන්ට සාධාරණ ගනුදෙනුවක් ලබා දීමට රාජ්‍යය පවතින ප්‍රතිපත්තිවලට අමතර පියවර ගන්නා බවයි. කෙසේ වෙතත් විපක්ෂයේ මෙම යෝජනා දැඩි ලෙස විවේචනය කර තිබෙනවා. ෂැඩෝ භාණ්ඩාගාරික ටිම් විල්සන් පවසන්නේ බදු වෙනස්කම් නිසා නිවාස තැන්පතු සඳහා ඉතිරි කරන තරුණයන්ට වැඩි බරක් පැටවෙන බවයි. විපක්ෂව අනතුරු අඟවන්නේ මෙම වෙනස්කම් නිසා නව නිවාස ඉදිකිරීම් අඩුවී කුලී මිල තවත් ඉහළ යා හැකි බවයි. වික්ටෝරියා ප්‍රාන්තයේ මැතිවරණ දායකත්ව නීති සම්බන්ධයෙන් වැඩි විනිවිදභාවයක් සහ සාධාරණත්වයක් ඉල්ලා විවෘත ලිපියක් මගින් ප්‍රාන්ත පාර්ලිමේන්තුවට බලපෑම් එල්ල වී තිබෙනවා. ඔස්ට්‍රේලියා ඉන්ස්ටිටියුට් ඇතුළු ජනතා හා සිවිල් සමාජ සංවිධාන විසින් අත්සන් කර ඇති මෙම ලිපියෙහි අවධාරණය කරන්නේ දේශපාලන දායකත්වය නීති වඩාත් පැහැදිලි සහ ජනතාවට විවෘතව දැකිය හැකි ආකාරයෙන් සකස් කළ යුතු බවයි. මැතිවරණ සඳහා මුදල් දායක වන පුද්ගලයන් සහ ආයතන පිළිබඳව පූර්ණ විනිවිදභාවයක් තිබිය යුතු බවත් ධනවත් පාර්ශ්වවල අධික බලපෑම අවම කළ යුතු බවත් මෙම කණ්ඩායම් පවසනවා. එමෙන්ම සියලුම දේශපාලන පක්ෂ සඳහා සමාන තරඟ අවස්ථා සහතික කිරීම සහ දායකත්වයේ වාර්තා කිරීම ක්‍රියාවලිය ශක්තිමත් කිරීමද ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම් අතර වනවා. කෙසේ වෙතත් පසුගිය කාලයේ ඇති වූ නීතිමය අර්බුදය සහ අධිකරණ තීන්දුව හේතුවෙන් වික්ටෝරියා මැතිවරණ දායකත්ව නීති නැවත සමාලෝචනය කිරීම අවශ්‍ය බව විශේෂඥයන් පෙන්වා දෙන බව වැඩිදුරටත් වාර්තා වුණා. වික්ටෝරියා ප්‍රාන්තයේ නව ගෑස් ව්‍යාපෘතියක් අනුමත කිරීම සම්බන්ධයෙන් ව්‍යාපාරික අංශයෙන් සහයෝගය හිමිව ඇති බව වාර්තා වනවා. වික්ටෝරියන් චේම්බර් ඔෆ් කොමර්ස් ඇන්ඩ් ඉන්ඩස්ට්‍රී පවසන්නේ මෙම තීරණය වික්ටෝරියාහි බලශක්ති ආරක්ෂාව ශක්තිමත් කිරීමට සහ ව්‍යාපාරික විශ්වාසය ඉහළ නැංවීමට වැදගත් පියවරක් බවයි. නව ගෑස් ව්‍යාපෘතිය මගින් ඉදිරියේදී ඇතිවිය හැකි ගෑස් සැපයුම් හිග අවදානම් අවම කර ගැනීමට හැකිවනු ඇති බවත් විශේෂයෙන් නිෂ්පාදන හා කර්මාන්ත ශේෂ්ත්‍රයේ සඳහා මෙය ප්‍රතිලාභදායක වන බවත් වාර්තා වනවා. එමෙන්ම පාරිසරික කණ්ඩායම් මෙම තීරණයට විරෝධය පළ කරමින් පවසන්නේ මෙවැනි ව්‍යාපෘති හරහා කාබන් විමෝචනයේ ඉලයාම සහ පරිසර බලපෑම් වැඩිවිය හැකි බවයි. කෙසේ වෙතත් වික්ටෝරියා ප්‍රාන්ත රජය පවසන්නේ බලශක්තිය අවශ්‍යතා ආර්ථික ස්ථාවරත්වය සහ කර්මාන්ත එල්ලීම් සැලකිලට ගනිමින් මෙම ව්‍යාපෘතිය අනුමත කළ බවයි. මෙල්බන් නගරයේදී ගර්භණී තත්ත්වයේ සිටි පැරමැඩික් නිලධාරණයක් රෝගියෙකු විසින් පහර දීමකට ලක් වූ අවාසනාවන්ත සිදුවීමක් පිළිබඳව වාර්තා වී තිබෙනවා. ඇම්බියුලන්ස් වික්ටෝරියා සහ පැරමැඩික් වෘත්තිය සංගමයේ පවසන්නේ මද්‍රව්‍ය අධික ප්‍රමාණයෙන් පීඩා විඳි රෝගියෙකුට ප්‍රථමාධාර ලබා දීමෙන් පසුව ඔහුව රෝහලට ගෙන යන අවස්ථාවේදී මෙම සිදුවීම සිදුව ඇති බවයි. එම රෝගියා හදිසියේ කෝපයට පත් වී ගර්භණිව සති 12ක පමණ සිටි එම පැරමැඩික් නිලධාරිණියගේ හිස සහ උදරයට පහර දී ඇති අතර එම සිදුවීමෙන් ඇය හා ඇගේ බිරිඳාට බරපතල හානියක් නොවුවත් ආරක්ෂාව පිළිබඳව සැලකිල්ලෙන් ඇය ඉදිරි කාලයේ සදා ශේෂ්ත්‍රයේ සේවයෙන් ඉවත්වීමටද තීරණය කර තිබෙනවා. මෙවැනි ප්‍රහාර වැඩිපුරින් පවතින බවත් හදිසි සේවා නිලධාරීන්ගේ ආරක්ෂාව දැඩි ලෙස අවධානමට ලක් වූ ඇති බවත් ඇම්බියුලන්ස් වික්ටෝරියා සඳහන් කරන අතර එම නිසා සේවක ආරක්ෂාව සඳහා නව ක්‍රියාමාර්ග අවශ්‍ය බවද ඔවුන් අවධාරණය කළා. කෙසේ වෙතත් වික්ටෝරියා ප්‍රාන්ත රජයද හදිසි සේවා නිලධාරීන්ට එල්ලවන ප්‍රචණ්ඩත්වය වැඩිවීම හේතුවෙන් නීතිමය ආරක්ෂාව ශක්තිමත් කිරීම පිළිබඳව සමාලෝචනය කරමින් සිටින බවටයි වාර්තා වන්නේ.
6: New South Wales ප්‍රාන්තයේ නීති විරෝධී ලෙස ක්‍රියාත්මක වන ආගමික ස්ථාන වසා දැමීමට ප්‍රාදේශීය සභාවලට වැඩි බලතල ලබා දෙන නීති සම්මත කර තිබෙනවා. මෙම නීති අනුව කවුන්සිල්ස් වෙත Development Control Orders නිකුත් කිරීමට අධිකරණ අනුමැතියෙන් ජලය සහ විදුලිය වැනි සේවා කපා හැරීමට සහ සැලසුම් නීති උල්ලංඝනය කරන ස්ථාන සඳහා දැඩි දඩමුදල් පැනවීමට හැකියාව තිබෙනවා. New South Wales සැලසුම් අමාත්‍ය පෝල් ස්කාලි ප්‍රකාශ කළේ New South Wales තුළ වෛරයට තරක් නොමැති බවත් නීතියට පිටින් ක්‍රියාත්මක වමින් සමාජය බෙදෙන ආගමික ස්ථාන වසා දැමීමට කවුන්සිල්ස් දැන් අවශ්‍ය බලතල ලබාගෙන ඇති බවයි. මේ අතර පළාත් පාලන අමාත්‍ය රෝන් හෝගෙන් පවසන්නේ ආගමික නිදහස ආරක්ෂා කරන නමුත් කිසිදු ස්ථානයක් නීතියට ඉහළ නොවන බවයි. එපෝතත් සමගින් අදට නියමිත ඔස්ට්‍රේලියානු දේශීය ප්‍රවෘත්ති නිමවනවා. හමුවෙමු ලබන අඟහරුවාදාත් හරියටම රාත්‍රී 8:30ට.

0: ලක්මිහිර නිරන්තරයෙන්ම උත්සාහ කරනවා අපේ අසන්නන් සමග සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරන්න. ඒ වගේම ඔබට කාලීනව මතුවෙන ප්‍රශ්න ගැන කතා කරන්න වැඩසටහන් වලදී අපි උත්සාහ කරනවා. ගිය සතිය අපි වැඩසටහනක් පටන් ගත්තා මේ ඕස්ට්‍රේලියාවට එන්න වීසා ගැන සාකච්ඡා කරන්න. ජගත් අපි ගිය සතියේ මදුත් එක්ක කතා කරා. කොහොමද
1: ඇත්තටම අපි මදුත් එක්ක සාකච්ඡාව ආරම්භ කළා ගිය සතියේ? අපිට කතා කරන්නට බොහෝ දේ තිබෙනවා. අපි ආයුබෝවන් කියලා මදු පිළිගන්න වැඩසටහනට අදත්
2: ආයුබෝවන් ජගත්.
1: මදු, ගිය සතියේ සාකච්ඡාවේ අපි බොහෝ දුරට සාකච්ඡා කළා මේ ශිෂ්‍යයන් හැටියට ඕස්ට්‍රේලියාවට එන අය ගැන. අද අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ප්‍රධාන වශයෙන් මොකක් ගැනද මදු?
2: අත්තරම මේ ශිෂ්‍ය වීසා සම්බන්ධව ගොඩාක් අය උනන්දුවෙන් පසු වෙනවා, සහ ඒ ගැන තව බොහෝ දේ දැනගන්නට කැමති, සහ ඇත්තටම අපිටත් තව බොහෝ දේ කතා කරන්නට පුළුවන්.
1: පැහැදිලිවම.
0: ඔමදු, ඊට ඉස්සර වෙලා අපි ගිය සතියේ සාකච්ඡාවෙන් පැනනගිච්ච ප්‍රශ්නයකින්ම පටන් ගමු. අපේ අසන්නන් කීප දෙනෙක්ම විමසලා තිබුණා දැන් ශිෂ්‍ය වීසා ඉල්ලනකොට දැන් ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපන ආයතනයකින් ඒ අනුමැතිය ලැබිලා ඊට පස්සේ කියන්නේ මුදල් ඒ කටයුතු ඔක්කොම හරියටම පෙන්නුවාට පස්සෙත් මේ වීසාව ප්‍රතික්ෂේප වෙලා තියෙනවා කියලා ඔහු ඒ ශිෂ්‍යයාට ඇත්ත වශයෙන්ම ඕස්ට්‍රේලියාවේ ඉගෙන ගන්න තියෙන උනන්දුව ගැන ඒ අයට සැක සහිතයි කියලා. මොකද්ද මදු මේ තත්ත්වය?
2: ඔව්, මේක ඇත්තටම මේ අලුතෙන් සලකා බලන විශේෂ තත්ත්වයන් විදිහට අපිට අඳුන්වලා දෙන්න පුළුවන්. ඇත්තටම කලින් ශිෂ්‍ය වීසාවලදී බැලුවේ ඔබ අහලත් ඇති ජෙනුයින් ටෙම්පරරි එන්ට්‍රන්ස් GTE කියන ඒ සංකල්පය යටතේ තමයි. ඒ කියන්නේ ඔබ ජෙනුයින් අවංක ටෙම්පරරි තාවකාලික පැමිණීමක්ද සිද්ධ කරන්නේ ඔස්ට්‍රේලියාවට කියන එක. මේ තත්ත්වය පහුගිය කාලෙදී වෙනස් වුණා, නව සංකල්පයක් හඳුන්වලා දුන්නා GS කියන සංකල්පය, ජෙනුයින් ස්ටුඩන්ට්. එතනදී බලනවා ඔබ අවංක අව්‍යාජ ශිෂ්‍යයෙක්ද කියන එක. ඉතින් මේ தත්ත්වය තමයි මම හිතන්නේ බොහෝ වීසා ආයතනපත් ප්‍රතික්ෂේප වෙන්න හේතුව. මොකද සමහර වෙලාවට ඔබේ ශිෂ්‍ය ආයතනපතෙන් පේන්නේ නැත්නම් ඔබ අවංක ශිෂ්‍යයෙක් කියලා එතනදී ඔබේ ආයතනපත ප්‍රතික්ෂේප වෙන්නට පුළුවන්. අතනම මෙතනදී ඔබ නොහිතන සහ ඉතාම පුළුල් තත්ත්වයක් කරා යනවා ඔස්ට්‍රේලියාව ශිෂ්‍ය වීසා ලබා දෙද්දී. එතනදී ඔබට සරලව හිතන්නට බෑ අපිට මුදල් තියෙනවා සහ අපිට අදාළ අධ්‍යාපන ආයතනයෙන් ඇරයුම සහ COE confirmation of enrollment ලැබිලා තියෙනවා, ඉතින් අපිට යන්නට පුළුවන් ඔස්ට්‍රේලියාවට කියලා සහ පාඨමාලාව ආරම්භ කරන්නට පුළුවන් කියලා. මෙතනදී අර මං කිව්ව ජෙනුයින් ස්ටුඩන්ට් කියන සංකල්පය යටතේ තව බලන විශේෂ ගැඹුරු තත්ත්වයන් තමයි ඇත්තටම ඔවුන් තවදුරටත් බලනවා ඔබේ රටේ, ඔබේ මව් රටේ මේ අදාළ පාඨමාලාවට පහසුකම් නැද්ද කියලා. මේ අදාළ පාඨමාලාවට ඔබ රටේ තිබෙනවා නම්, මේ පාඨමාලාව තිබෙනවා නම්, ආයතන තිබෙනවා නම්, ඔබට ඔස්ට්‍රේලියාවට එනවට වඩා අඩු මුදලකින් මේ පාඨමාලාව සම්පූර්ණ කරන්න පුළුවන් නම් ඇයි ඔබ ඔස්ට්‍රේලියාවට එන්නේ කියන සැකයක් පැනනගිනවා ඔස්ට්‍රේලියාවට. ඉතින් එතනදී ඔබය හොඳට පැහැදිලි කරන්නට ඕනේ ඔබට ඇයි මේ පාඨමාලාව ඔස්ට්‍රේලියාව තුලදිම සිද්ධ කරන්නට ඕනේ කියන එක. ඒ වගේම තමයි ඔවුන් තවදුරටත් බලනවා ඔබ ඔස්ට්‍රේලියාවේ මේ ජීවිතය, ජන ජීවිතය, එදිනෙදා වියහියදා සහ ඔස්ට්‍රේලියාවේ අපි කතා කළොත් නීති පද්ධතිය ගැන, ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය පද්ධතිය ගැන, මේ වගේ දේවල් ගැන යම් දැනීමක් ඔබට තිබෙනවාද, ඒ දැනුම ඇතුළත ඔබ ඔස්ට්‍රේලියාවට එන්නේ කියන එක. ඒ වගේම තමයි ඔබට ඔබේ රටට, මව් රටට ආපහු යන්නට උවමනාව තිබෙනවාද, නැත්නම් ඔබ ඔස්ට්‍රේලියාවට එන්නේ මේ ශිෂ්‍ය වීසාව අරගෙන ඔස්ට්‍රේලියාවේ දිගටම ඉන්නද, මොකද මේක తాවකාලික වීසාවක් මේක දෙන්නේ ඔබ අධ්‍යාපනය ලැබලා අපහු නැවත ඔබේ රටට යනවායි කියන පදනමයි
0: මදු පොඩක් මම නවත්තනවා එතෙන්දී දැන් අපි දන්නවා ලංකාවේ බොහෝ ශිෂ්‍යයෝ ඕස්ට්‍රේලියාවට එන්නේ අධ්‍යාපනය ලැබලා ඊට පස්සේ අපි තුමුක මූලික උපාධිය ඊට පස්සේ පශ්චාත් උපාධියකුත් ලැබලා අර පොයින්ට් සිස්ටම් එකට හරි යන විදියට ලකුණු ටික හරි ගස්සගෙන පර්මනන්ට් වීසා එකක් ලබා ගන්න තැනට යන්න හිතාගෙන තමයි එන්නේ. එතකොට එහෙම හිතාගෙන එන කෙනෙක් එහෙම එනවා කියලා කියන එක එයාට නුසුසුකමක් වෙනවද?
2: ඔව් මෙතන තමයි අපි පැහැදිලි කරගන්න ඕනේ දේ ඇත්තටම මේ ශිෂ්‍ය වීසාව කියන්නේ සබ් ක්ලාස් 500 මේක తాවකාලික වීසාවක්. ඔබ ඔස්ට්‍රේලියාවට ආවට පස්සේ ඔබ ඒ පොයින්ට් සිස්ටම් එක සම්පූර්ණ කරලා ඔබ තීරණය කරනවා නම් මම තවදුරටත් ඔස්ට්‍රේලියාව තුල රැඳී ඉන්නවා ඔස්ට්‍රේලියාව තුල තවදුරටත් අධ්‍යාපනය හෝ පුහුණුව ලැබලා සහ මම ඔස්ට්‍රේලියාව තුල වැඩ කරලා මම PR එක එහෙම නැත්නම් permanent residency දක්වා ගිහිල්ලා ඊට පස්සේ පුරවැසිභාවයක් ලබා ගන්නට ඔබේ කැමැත්තක් බලාපොරොත්තුවක් තිබෙනවා නම් ඔබට ඒ සඳහා යන්නට පුළුවන්. හැබැයි මේ ශිෂ්‍ය වීසාව ඉල්ලන මොහොතේදී ඔබ අනිවාර්යයෙන්ම පෙන්වන්නට ඕනේ ඔබ නැවත ඔබේ රටට යනවා කියලා. ඒ තමයි පදනම. මොකද ශිෂ්‍ය වීසාව తాවකාලික වීසාවක්. එය දෙන්නේ අර අපි කතා කරන මේ తాවකාලික ඇතුල් වීමක් තමයි ඔස්ට්‍රේලියාවට කරන්නේ නැවත පෙරලා තමන්ගේ රටට යනවා. ඉතින් මේක ගොඩක් අය හරියට පැහැදිලිව තේරුම් ගන්නේ නැහැ. හිතන්නේ තමන් අධ්‍යාපනයට එද්දී දීර්ඝවම ඔස්ට්‍රේලියාව තුළ ඉන්නට පුළුවන් සහ PR එක ලබා ගන්නට පුළුවන් එතනින් පස්සේ පුරවැසිභාවය ලබා ගන්නට පුළුවන් කියන එක.
1: ඔහොමදු ඔබට පොඩ්ඩක් බාධා කරන්නට කැමතියි. මොකද අපේ අසන්නන්ට ප්‍රශ්න තිබෙනවා නම් මේ මොහොතේ ඔවුන්ට පුළුවන් මේ කියන දුරකථන අංකයට පණිවිඩයක් හැටියට එවන්න. කෙටි පණිවිඩයක් හැටියට දුරකථනයට කතා කරන්න එපා. කෙටි පණිවිඩයක් එවන්න 0468 277 886 කියන දුරකථනයට කෙටි පණිවිඩයක් හැටියට ඔබේ ප්‍රශ්නය ඉදිරිපත් කරන්නට පුළුවන් මේ සාකච්ඡාව සම්බන්ධයෙන්. මම නැවත වතාවක් ඒ අංකය කියන්නම්. 0468 277 886.
0: මදු දැන් ඔබ මුලින් සඳහන් කරා මේ ශිෂ්‍යයන් විදියට ඕස්ට්‍රේලියාවට එන්න ශිෂ්‍යයන්ට මේ වීසා වල වෙනස්කම් වගේක් වෙලා තිබුණා කියලා. එක වෙනසක් ගැන දැන් අපි දැනටමත් කතා කරා. ඊට අමතරව තව තියෙනවද වෙනස්කම්?
2: ඔව් ඇත්තටම මම මේ කතා කරමින් සිටියේ අර ගැම්පුරින් දැනට සලකා බලන තත්ත්වයන් GS කියන සංකල්පය යටතේ සලකා බලන තත්ත්වයන් මෙතනදී මම තව කීපයක් ඒට එකතු කරන්නම්. ඇත්තටම අර මං මුලින් කලින් කිව්වා වගේ අර ඔබ මේ පාඨමාලාව සම්බන්ධව දැනුවත්ද සහ රටේ ඒ පාඨමාලාව තිබෙනවාද කියන එක අවධානයට යොමු කරනවා. ඒ වගේම තමයි ආපහු පෙරලා තමන්ගේ රටට යනවද, ඒ වගේම තමයි ඔබට ඔබේ රටේ බැඳීම් තිබෙනවාද. අපි හිතමු සමාජ බැඳීම් වෙන්න පුළුවන්, දේශපාලන බැඳීම් වෙන්න පුළුවන්, පෞල් බැඳීම් වෙන්න පුළුවන්, ව්‍යාපාර බැඳීම් වෙන්න පුළුවන්. මේ බැඳීම් පෙන්වන්නට ඕනේ ඔස්ට්‍රේලියාවට. ඔබ ශිෂ්‍යෙක් විදිහට ඔස්ට්‍රේලියාවට එනවා නම් මේ බැඳීම් මට අපි ශ්‍රී ලංකාව ගැන කතා කළොත් ශ්‍රී ලංකාව තුළ තිබෙනවා. මම ආපහු මේ බැඳීම් නිසා ශ්‍රී ලංකාවට පෙරලා යනවා කියන එක. ඒ වගේම මේ සම්හට විට ඔස්ට්‍රේලියාව තුළ සිටින කෙනෙක් නැවත ස්ටුඩන්ට් වීසා එහෙම නැත්නම් ශිෂ්‍ය වීසාව ඉල්ලනවා වෙන්න පුළුවන් තවදුරටත් අධ්‍යාපනය ලබන ඔවුන්ගේ පළමු පාඨමාලාව අවසන් කරලා දෙවෙනි පාඨමාලාවට නැවත ඉල්ලනවා වෙන්න පුළුවන්. එතනදී ඔස්ට්‍රේලියාව සලකා බලන ඔබ කලින් පාඨමාලාව සාර්ථකව අවසන් කරලා තිබෙනවද කියන එක. ඉතින් මේ තත්ත්වයන් අර මං කිව්වා වගේ ගැම්පුරෙන් සලකා බලනවා. එතනදී තමයි ඒවල යම් කිසි සැක සංකා මත වුණොත් ප්‍රශ්න මතුවනොත් තමයි අර බොහෝ විට ඔබ කලින් මතු කරපු ප්‍රශ්නය බොහෝ අයගේ වීසා ප්‍රතික්ෂේප වෙන්නේ. ඔව් අපි නව වෙනස්කම් ගැන කතා කරන්නට පුළුවන්.
0: ඔව් මොනවද මදුවේ තියෙන වෙනස්කම්?
2: ඇත්තටම මේ ශිෂ්‍ය වීසා දැන් අර බොහෝ අය දන්නවා ඉස්සර බොහෝ අය කියන කතාවක් තමයි සාමාන්‍ය සමාජයේ ඉස්සර බොහොම පහසුවෙන් එන්නට පුළුවන් ඔස්ට්‍රේලියාවට ශිෂ්‍ය වීසා යටතේ නමුත් දැන් බොහොම අමාරුයි කියන එක ඒක හරි ඒ මොකද 2024 ජූලි මාසේ ඉඳලා ඇත්තටම යම් යම් තීන්දුව తీරණ ගත්ත ඔස්ට්‍රේලියාව මොකද බොහෝ අය ඔස්ට්‍රේලියාවට සංචාරක වීසා වලින් පැමිණිලා සංචාරක වීසා යටතේ ඉන්න අතරේ ශිෂ්‍ය වීසා එදුම් කරනවා. ඉතින් මේ තත්ත්වේ නවත්වන්න ඕන ඔස්ට්‍රේලියාවට ඒක නිසා 2024 ජූලි මාසේ ඉඳලා සංචාරක වීසා හිමියන්ට හෝ අපි කියන ට්‍රාන්සිට් වීසා කියලා තව වීසා වර්ගයක් කියන්නේ ඔබ නැවත වැඩ කරනවා වෙන්න පුළුවන් එතනදී ඔබ ඔබට ට්‍රාන්සිට් වීසාවක් තිබෙන්නේ ඔබ අදාළ වරායෙන් ගොඩ බහිනවා ඔස්ට්‍රේලියාවට ඔබට යම්කිසි සීමිත පැය ගණනක් තිබෙනවා ඔස්ට්‍රේලියාව තුළ රැඳෙන්නට ඒ පැය ගණන අතරතුරදීත් සමහර අය ඔස්ට්‍රේලියාවේ වීසා ශිෂ්‍ය වීසා එදුම් කරලා තියෙනවා පහුගිය කාලෙදී. ඉතින් ඒ හිමියන්ටත් ට්‍රාන්සිට් වීසා හිමියන්ටත් දැන් අලුතෙන් ශිෂ්‍ය වීසා ඉදන් බැහැ. ඒ වගේම තමයි ඩොමෙස්ටික් වර්ක් යටතේ ඒ වීසා හිමියන්ටත් ශිෂ්‍ය වීසා ඉල්ලන්නට බැහැ. ඒ වගේම තමයි දැන් මේ වීසා ගාස්තු අපි ගිය සතියේ කතා කළා මේ සම්බන්ධව වීසා ගාස්තු ඉතාම ඉහළ ගාස්තුවකට ඔස්ට්‍රේලියාව ගෙන ගොස් තිබෙනවා මේ අපි කියන ශිෂ්‍ය වීසා සම්බන්ධව වීසා ගාස්තු ඩොලර් 2000ක වගේ ලොකු මුදලකට. ඒ වගේම තමයි 2024 දෙසැම්බර් මාසයේ වෙද්දී තවදුරටත් මේ ටිකක් තද කරා කියලා අපිට කියන්නට පුළුවන් ඔබ අනිවාර්යයෙන්ම ඔබේ පාඨමාලාවේ සාක්ෂි ඉදිරිපත් කරන්නට ඕනේ ශිෂ්‍ය වීසා ඉල්ලනවා නම් මුලින් මේ යම් ලිහිල් මට්ටමක තිබුණා දැන් අනිවාර්යයෙන්ම පාඨමාලාවේ සාක්ෂි ඉල්ලනවා මේ ශිෂ්‍ය වීසාව අයිතුම් පත්‍රයේ සමග.
0: හද ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද මේ දැන් ශිෂ්‍යෙක් විදියට ඉල්ලනකොට දැන් එයාට අධ්‍යාපන ආයතනයෙන් ලිපියක් ලැබෙනවනේ ඒක නෙමෙයිද සාක්ෂි ඊට වඩා අමතර වෙන කාරණා තියෙනවද?
2: ඔව් ඊට අමතරව ඇත්තටම ඔෆර් අපි කියන ඔෆර් ලියුම ඔෆර් එක ඇරයුම ඒ වගේම ඊට අමතරව COE confirmation of enrollment ඒ වගේම තමයි ඔබ ඊට ඉහළ උසස් අධ්‍යාපන තත්ත්වයන්ට යනවා නම් අපි හිතමු ඔබ thesis ඒ වගේ situation ඒ වගේ තත්ත්වයන් වලට යනවා නම් එතනදී අදාළ අධ්‍යාපන ආයතනයෙන් හෝ ඔබව සුපරීක්ෂක නිලධාරියා ඔබට ඉහළ සිටින අදාළ ඔබට වන්වන ඒ ගුරුවරයා විසින් නිකුත් කරන ලිපි ලේඛන ඒ වගේම තමයි ඔබ මේ සම්බන්ධව ඒ අදාළ ආයතන වලින් පාඨමාල ආයතන වලින් නිකුත් කරන තවත් ලිපි ලේඛන ඉදිරිපත් කළ යුතුව තිබෙනවා අපි අර කියන සිම්ප්ලි බොහොම සරලව ඉදිරිපත් කරන්නට බෑ ආයතන පත්‍රය ඒ වගේම තමයි ඔබ දන්නවා ඔස්ට්‍රේලියාවේ ඔස්ට්‍රේලියාවට එන ශිෂ්‍යෙකුට සෞඛ්‍ය රක්ෂණේ තියෙන්නට ඕනේ අපි ඒක කියන OSHC කියලා මේ සෞඛ්‍ය රක්ෂණය සමහර ශිෂ්‍යයන් ඈත කාලෙදී මාස කීපයකට අරගෙන ඊට පස්සේ සමහර කාලයකට නැතුව ඉන්නවා එකෝ ඒක අලුත් කරලා නැහැ එහෙම ප්‍රශ්න තිබුණා. නමුත් දැන් අනිවාර්යයෙන්ම මේ රක්ෂණය මේ ඉන්ෂුරන්ස් එක මුළු පාඨමාලා කාලය පුරාවටම තිබිය යුතුමයි. ඒ වගේම තමයි ඔබ සමහර වෙලාවට ව්‍යාජ ලිපි ලේඛන ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරලා තියෙනට පුළුවන්. යම් හේකින් මේ ව්‍යාජ තොරතුරු ලිපි ලේඛන ඉදිරිපත් කරලා තිබුණොත් ඔබ එතනදී ඒ ඉතාම තදින් සලකා බලනවා. එතනදී ඔබට ශිෂ්‍ය වීසා ලැබීම ඉතාම අඩු ප්‍රතිශතයක් තිබෙන්නේ. ඒ වගේම තමයි ඔබට තිබෙන ශිෂ්‍ය වීසාවත් කැන්සල් වෙන්න එහෙම නැත්නම් අවලංගු වෙන්නට තියෙන ඉඩ ඉතාම වැඩි. තවදුරටත් කියනවා නම් කලින් වීසාවල කොන්දේසි ඔබ අපිටම වෙනත් වීසා සංචාරක වීසා වෙන්න පුළුවන් ඔබගේ කලින් ශිෂ්‍ය වීසා වෙන්න පුළුවන් ඒවල කොන්දේසි උල්ලංඝනය කරලා තියෙනවා නම් අපි කියනවා වීසා කන්ඩිෂන්ස් මේවා උල්ලංඝනය කරලා තිබෙනවා නම් යම් හේකින් අපි තුන් පැය ගන්න වැඩියෙන් වැඩ කරලා තිබෙනවා හෝ වෙනත් සෞඛ්‍ය රක්ෂණීය නීති පරිදි ගෙන ගොස් නැහැ. ඒ වගේ වෙලාවලදී ඔබට මේ ශිෂ්‍ය වීසා අවලංගු වෙන්න හෝ ප්‍රතික්ෂේප වෙන්න තිබෙන අවදානම වැඩි මේ අලුත් තත්ත්වය යටතේ.
0: දැන් මේ වීසා ඉල්ලලා ඒ විදිහට ප්‍රතික්ෂේප වුණොත් ඒක අවසාන තීන්දුවද? එහෙම නැත්නම් ඒ ශිෂ්‍යයන්ට මොනවහරි ඊට අභියාචනයක් ඉදිරිපත් කරන්න එහෙම හැකියාවක් තියෙනවද?
2: ඔව්, මේක හොඳ ප්‍රශ්නයක්. මෙතනදී අපි මේ ශිෂ්‍යයන්ව කොටස් දෙකකට වර්ග කරන්නට පුළුවන්. අපි කියනවා ඕෆ්ෂෝ ස්ටුඩන්ට්, ඒ කියන්නේ ඔස්ට්‍රේලියාවෙන් පිටත ඉඳලා ඉල්ලුම් කරන ශිෂ්‍යයින්, ඒ වගේම තමයි ඔන්ෂෝ ස්ටුඩන්ට්, ඔස්ට්‍රේලියාව ඇතුලේ සිට ඉල්ලුම් කරන ශිෂ්‍යයින්. ඔබ ඔස්ට්‍රේලියාව ඇතුළත නම් සිටින්නේ, ඔබ ශිෂ්‍ය වීසාවක් ඉල්ලුවා නම් ඒ ප්‍රතික්ෂේප වුණොත් හෝ එය අවලංගු වුණොත්, කැන්සල් වුණොත්, එතනදී ඔබ මං කිව්වා වගේ ඔස්ට්‍රේලියාව තුල නම් ඔබට තිබෙනවා විශේෂ ආයතනයක් ඔබේ අභියාචන ඉදිරිපත් කරන්නට. අපි ඒක කියනවා ඇඩ්මිනිස්ට්‍රේටිව් රිවිව් ට්‍රයිබ්‍යුනල් කියලා, ART කෙටියෙන් අපි හඳුන්වනවා. මේ ආයතනයට ඔබේ අභියාචනය ඉදිරිපත් කරන්නට පුළුවන්. මෙතනදී සීමිත දින ගාණක් තිබෙනවා, ඇත්තටම දින 28ක් ලැබෙන්නේ. ඔබ ඩිටෙන්ෂන් සෙන්ටර් එකක වගේ ඉන්නවා නම් යම්කිසි යම් හේතු මත ඔබගේ වීසා අවලංගු වෙලා එතනදී ඔබට දවස් 14ක වගේ තවත් අධි සීමිත කාලයක් ලැබෙන්නේ. ඉතින් ඔස්ට්‍රේලියාව තුල ඉන්නවා නම් මේ ART එකට ඔබට ඉල්ලුම් කරන්නට පුළුවන්. හැබැයි ඔබ ඕක්ෂෝ ශිෂ්‍යෙක් නම් ඔබට ඒ පහසුකම ලැබෙන්නේ නැහැ.
1: හොඳයි මදු, අදත් අපේ සාකච්ඡාවට සහභාගී වීම පිළිබඳව සොලිසිටර් සහ බැරිස්ටර් මදු වර්ණකුලසූරියට අපේ උස්තුතිය හිමි වෙනවා. මේ සාකච්ඡාව අපි ලබන සතියටත් ගෙන යනවා. අපට අහන්නට බොහෝ ප්‍රශ්න තිබෙනවා ඔබෙන් මදු. ඉතින් ලබන සතියේත් අපි ඔබ සමග මේ සාකච්ඡාව පවත්වන්නට සූදානම්. ඔබට බොහොම ස්තුතියි මදු වර්ණකුලසූරිය අපේ සොහිරියට.
2: බොහොම ස්තුතියි.
3: The World at Night on your local station, Plenty Valley FM. On your local station, 88.6 Plenty Valley FM, The World at Night.

0: ජාතික වගකීම් අවබෝධ කරගත් ශ්‍රී ලාංකික අනන්‍යතාවය සියතතකත් සුපිරි වාර්තා කරණය ශ්‍රී ලාංකිකයන්ගේ හදවිහිර හඳුනාගත් ලක්මිහිර
1: මෙන්න මගේ පොඩි ඩාන්සය

මේ මියුරු චිත්‍රපට ගීතය අපි තෝරා ගත්තේ 1974 මාර්තු 8වෙනිදා තිරගත වෙච්ච කස්තුරි සුවඳ චිත්‍රපටයෙන්. චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කළේ සේන සමරසිංහ, තිර නාටකයේලි වෙසෝමපාල ලීලානන්ද. මියුරු සංගීතය සරත් දසනායකගේ. මේ ගීතය තෝරාගත්තේ මේ මියුරු සංගීතය නිසාවත් වෙන කිසිම කාරණයක් හින්දවත් නෙමෙයි. සිංහල සිනමා ඉතිහාසයේ බිහිවෙච්ච සුවිශේෂී වූ ගීතයක් නිසා. මේ ගීතය සුවිශේෂී වන්නට කාරණා කීපයක්ම බලපානවා. ඔබ හොඳින් ඇහුම්කන් දුන්නා නම් ඔබට දැනෙන්නට ඇති මේ ගීතය ගායනා කළේ ගායකයන් තුන් දෙනෙක්. වික්ටර් රත්නායක, එම්.එස්. ප්‍රනාන්ද සහ එච්.ආර්. ජෝතිපාල. සංගීත ක්ෂේත්‍රයේ දැවැන්තයන්. ඒකම මේ චිත්‍රපටියේ මේ ජවනිකාවේ රඟපෑවෙත් ඒ වගේම දැවැන්තයන් පිරිසක්. ගාමිනි ෆොන්සේකා, මාන්නි ෆොන්සේකා, ලයනල් දැරණියගල සහ මිල්ටන් ජයවර්ධන. මෙවැනි සුසංයෝගයක් ලංකාවේ කිසිම චිත්‍රපටයක කවදාකත් තිබුණේ නැහැ. දැවැන්ත නළුලිලියන් 4 දෙනෙක් සහ දැවැන්ත ගායකයන් 3 දෙනෙක් එකතු වෙලා නිර්මාණය වෙච්ච ගීතයක් තමයි මේ ගීතය. ඉතින් මේ ගීතයට සම්බන්ධ වෙච්ච බොහෝ අය දැන් අප අතර නැහැ. ගාමිනි ෆොන්සේකා, මාන්ලි ෆොන්සේකා, ලයනල් දැරණියගල, මිල්ටන් ජයවර්ධන මේ කිසි කෙනෙක් අප අතර නැහැ. චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ සේන සමරසිංහත් සති කීපයකට ඉස්සෙල්ලා අපහැර ගියා. ඒකම ගීතය ගායනා කළ එම්.එස්. ප්‍රනාන්දු, එච්.ආර්. ජෝතිපාලත් අපහැර ගිහින්. අද අප අතර රැඳී ඉන්නේ වික්ටර් රත්නායක සංගීතඥයා පමණයි. ඉතින් අපි ඔහුට දීර්ඝායුෂ පතනවා මෙවැනි මියුරු නිර්මාණ අප වෙත ගෙනත් දුන්නට අපට අමතක නොවන.

0: හයයි දර්ශම හය FM ලක්මිහිර ගෙනේන පරණ කතා. අද ප්‍රස්ථාව පිරුළු දෙකක්. රයිගමයයි ගම්පොලයයි වගේ. එක් දිනක් රයිගමයත් ගම්පොලයත් අම්බලමකදී හමු වී වෙළදාමක් කරන්නට කතාබස් කරගත්තේය. වෙළදාමට පුවක් රැගෙන එන බවට ගම්පොලයා පොරොන්දු විය. රයිගමයා පොරොන්දු වූයේ වෙළදාමට බුලත් රැගෙනීමටය. ගම්පොලයා පුවක් වෙනුවට රැගෙන ආවේ ඊරිය ගෙඩි ගොඩකි. රයිගමයා බුලත් වෙනුවට රැගෙන ආවේ කම්මිරිස් කොළය.
1: පසුදා හිමිදිරියේ වෙළදාම සඳහා යාමේ බලාපොරොත්තුවෙන් කදවල් දෙක රැගෙන දෙදෙනාම අම්බලමට ඇතුළු වූහා. පාන්දරම අවදි වූ ගම්පොලයා රයිගමයා ගෙනා කද රැගෙන හොරෙන්ම පලා ගියේය. පසුව අවදි වූ

0: යෝජනයට ගත් නරියා තමා වනසතුන්ගේ රජු බවට පත් කරන ලදයි ප්‍රචාරය කළේය. වනසතුන්ද ඒ බව විශ්වාස කළේය. අලියතුන්ද සිංහකොටි ආදී සතුන්ද නරියාගේ නායකත්වය පිළිගෙන සිටින බව පෙනෙන්නට තිබිනි. එබැවින් නරියා සෙසු නරින්ට ආඩම්බරකම් දක්වමින් සිටියේය. අනෙක් නරින් ඌ සමග අමනාප වූවෝය. ව්‍යාජ ලෙස රජ වූ නරියාට පාඩමක් ඉගැන්වීමට ඔවුන් කල්පනා කළේය.
1: දිනක් නරියා උස්සසුනක හිඳගෙන සතුන්ගේ සභාවක් පවත්වමින් සිටියේය. එවිට ඈතෙන් සිටි නරි රංචුව හූ කියන්නට පටන් ගත්තේය. එම හූ හඬ ඇසෙත්ම තමාගේ ව්‍යාජ රජකම ගැන අමතක විය. ඌද මහ හඬින් හූ කියන්නට පටන් ගත්තේය. මේ නිසා තමන් රැවටි ඇති බව දැන අලි, ඇතුන්, සිංහ, කොටි ආදී සතුන් සියලු දෙනාටම හොඳටම කේන්ති ගියේය. එකිනෙහිම කෝපයටපත් ඔහු ව්‍යාජ නරි රජු කරා පැන ඌ මරා දැමුවෝය.
2: මේ ගැන කතා කරන්න ඉස්සෙල්ලා ජගත් පොඩි ප්‍රශ්නයක් තියෙන මේක ප්‍රස්තාපිරුළුද ප්‍රස්තාප පිරුළුද? දැන් අපි නිතරම කතා කරන්නේ ප්‍රස්තාපිරුළු කියලා. හැබැයි ලිඛිත ලේඛනවල හැම තැනම වගේ තියෙන්නේ ප්‍රස්තාප පිරුළු කියලා.
3: ඔය ඇත්තටම මම දැකලා තියෙන ওই දෙකම පාවිච්චි වෙනවා රංජිත්. ප්‍රස්තාපිරුළු කියලා තමයි අපි ඉස්සර ඉස්කෝලේ කාලෙත් ඉගෙන ගත්තේ. නමුත් සමහර තැන්වල ප්‍රස්තාව පිරුළු කියලත් පාවිච්චි නැහැටි මමත් දැකලා තියෙනවා. මේ දෙකෙන් නිවැරදි කෝකද නැත්නම් එකක් හරිද එකක් වැරදිද කියන්න මම හරියටම දන්නේ නැහැ රංජිතය ගැන.
2: නමුත් ඒක ටිකක් හොඳයි නේ අපිට හොයලා බලන්න, කල්පනා කරලා හොයලා
3: බලන්න.
2: ඔව් දැන් මේ කතා දෙකේ මතුවෙන ප්‍රශ්න කිපයක්ත් තියෙනවා. අපි කතා කරගෙන යමු දිගටම. මේ රයිගමයයි ගම්පලයි, ගම්පල නම් දන්නවා අපි කොහෙද තියෙන්නේ කියලා. කොහෙද රයිගම? රයිගම තියෙන්නේ කොහෙද කියලා ටිකක් හොයන්න ඕනේ. එහෙම ගමක් ගැන කල්පනා වෙන්නේ නැහැ. රයිගම් කෝරළේ කියලා එකක් නම් තියෙනවා.
3: රයිගම් කෝරළේ නම් තියෙනවා.
2: රයිගම් කෝරළේ කියන්නේ කළුතර ඩිස්ත්‍රික්කේ මම හිතන කළුතර පැත්තේ කොහේ හරි. රයිගම කියන ගමක් ගැන නැහැ. හැබැයි මට හිතන හැටියට රයිගම කියන්නේ ওই කළුතර ඩිස්ත්‍රික්කේ බණ්ඩාරගම නොයහගේ ඒ වගේ පැත්තක තමයි. ඉතින් බණ්ඩාරගම ඉඳලා ගම්පොලට යන්න පුළුවන් නේ? පාරවල් තියෙනවා. මේ ගම්පොල ගැන කිව්වහම මේ පහුගිය දවස්වල ගම්පොල මේ සිද්ධි කීපයකුත් වුණා. මේ ගම්පොල අපි දන්නවා මේ හිටියා මේ മന്ത്രി කෙනෙක් දැන් ඔහු හිරගෙදර ඉන්නේ. ඇමති කෙනෙක් හිටපු මහින්දානන්ද අලුත්ගම්ගේ කියලා ඒ පදනම කියලා එකක් ගම්පොල හදාගෙන තිබුණා. ඒකට දුම්රිය දෙපාර්තමේන්තුවට ආයිති ඉඩම් පවරගෙන තිබුණා. ඒවා අපහු දෙන්න වුණා. රයිගමයෝ ගම්පලයෝ තමයි ඉතින් ඔක්කොම.
3: මෙහෙමයි ඉතින් රංජිත්, රයිගමයෝ ගම්පලයෝ හැම යුගයකම ඉන්නවා, ඉඳලා තියෙනවා වගේම හැම යුගයකම ඉන්නවා. ඉදිරියේදීත් ඉඳි.
2: ඔව් නැති වෙන්නේ නැහැ. නමුත් වැදගත් වෙන්නේ ඒ අයට මේ විදියට මිනිස් දැන් ඒ අය තම තමන්ම නිරවට්ට ගන්නේ, තම තමන් රවට්ටගෙන මිනිස්සුත් රවට්ටනවානේ. ඉතින් ඒ මිනිස්සු රවට්ටන එක කොහොමත් නවත්තන්න ඕන. එහෙම රැවටෙන්න දෙන්න බෑ. ඉතින් තව දුරටත් රවට්ටනෝ. දැන් නරිය කරෙත් ඒ වගේ එකක්. නරිය නිල් පාට දාගෙන නරිය සිංහයෙක් වුණා. ඉතින් සිංහයව නරිය වෙනවා. ඉතින් නරිය සිංහය.
3: ඕකට මෙහෙම කතාවක් තියෙනවනේ රංජිත්. ඕනෑම කෙනෙකුට සමාජයේ ඉස්සරහා ප්‍රාඥයෙක් හැටියට පෙනී ඉන්න පුළුවන් ඔහු කතා නොකරන තාක්කල්. කවදා හරි දවසක අර ප්‍රාඥයෙක් හැටියට පෙනී ඉන්න මිනිහා කතා කරන්න ගත්තොත් ඔන්න සමාජය තේරුම් ගන්නවා ඒ මනුස්සයාගේ සැබෑ තත්ත්වය මොකක්ද කියලා. එහෙනම් ඔබට ප්‍රාඥයෙක් හැටියට පෙනී හිටින්නට ඕනේ නම් හොඳම දේ කතා නොකර ඉන්න එක තමයි.
2: ගොන් නිදිලියට එන්න එපා.
3: මොකද අදහස් දක්වනකොට, අදහස් ඉදිරිපත් කරනකොට මිනිස්සු තේරුම් ගන්නවා ඔහු ඇත්තටම පිරුණු මිනිසෙක්ද නැත්නම් ඔහු හිස් මිනිසෙක්ද කියන කාරණේ.
2: මේ පහුගිය දවස්වල මේ ලංකාවේ මම හිතන්නේ හර්ෂද සිල්වා මේ කතාව කොහේ හරි තැනක මේ නරියා නිල් පාට වෙනුවට කොළ පාට හැලියක වැටුණ නරියෙක් කියලා ඉවර වෙලා ඊට පස්සේ ඔහු ඒක උපහරණය අරගෙන මොකද්ද ඔහු කතාවක් කියන්න හැදුවා. ඒ ඔහු කියන්න හිතුව එක කාටවත් තේරුණාද දන්නේ නැහැ. නමුත් මේ ප්‍රස්තාව පිරුළු දිහා අපි ඒවා යොදා ගන්න ඕනේ හරි තැනට හරි විදියට. එහෙම නැත්නම් ඒ තමන් බලාපොරොත්තු වෙන අර්ථය එතනින් ගම්ම්‍ය වෙන්නේ නැහැ. ඒ තමන්ට යම්කිසි අදහසක් කියන්න ඕන නම් මේවා ගැන පොඩි අවබෝධයක් තියෙන්න ඕනේ. දේශපාලකණිය වුණා කියලා හැම දෙයක්ම දන්නවා කියලා හිතන්න නරකයි. ඉතින් ඔහු දන්න ශේෂ්ත්‍රයක් තියෙනවා ආර්ථික විද්‍යාව ගැන. ඉතින් අපි ඒකට කරු කරනවා ඔහුගේ විශේෂ දැනුම ගැන. නමුත් මේ කියන්න ගියපු කතාව නම් එහෙම් පිටින්ම

0: වරද්දගත්ත කියලා තමයි මට හිතෙන්නේ ජගත් මොකද
1: හිතෙන්නේ. ඔව් ඉතින් බොහෝ විට හැම දිනාටම වෙන වැඩක් නිරංජිත් සමහර විට පක්ෂ විපක්ෂ හැම දිනාටම වෙන මේ කට වරද්ද ගන්න එක. ඉතින් බොහෝ විට දේශපාලඥයෝ වුණාම ඉතින් කට වරද්ද ගන්නේ නැතුව ඉන්නට තමයි උත්සාහ කරන්නට ඕනේ. මොකද උන් හිතන්නට හැමතිස්සෙම අපි මේ සමාජයක් ඉස්සරහා ඉඳගෙන තමයි මේ රඟපෑම කරන්න කියලා. ඉතින් සමාජයක් ඉස්සරහා ඉඳගෙන යමක් කතා කරනකොට කියනකොට දෙතුන් සැරයක් නෙමේ 10-12 සැරයක් හිතලා තමයි කියන්නට ඕනේ යමක්.
0: ඔව් දැන් සමාජයේ දැන් අපි කතා කරන මාතෘකාව ගැන අපි මේ ගුවන් විදුලිය වුණත් අපි මේ කතා කරන මාතෘකාව ගැන අපිට වඩා දසදහස් වාරයක් හොඳින් දන්න අය ඉන්නව සමාජයේ. ඉතින් අපි දන්න ප්‍රමාණයෙන් තමයි අපි දේවල් බෙදා හදාගන්නේ. ඒ වුණාට අපි දැනගන්න ඕනේ නොදන්න දෙයක් ගැන කතා කරනකොට දන්න කෙනෙකුගේ දැනගෙන කතා කරන්න උත්සාහ කරන්න. දැනගෙන කතා කරන එකේ කිසිම වැරද්දක් නැහැ. අපි හැම දෙයක්ම දන්නේ නැහැ. නමුත් ගුවන් විදුලියට ආවහම සමහර මාතෘකා තියෙනවා අපිට කතා කරන්න අවශ්‍යයි. ඒ කතා කරන්න අවශ්‍ය වුණාම අපි ඉතින් දන්න කියන කෙනෙකුගෙන් අහගෙන තමයි කතා කරන්නේ. ඒ අරින් අපි කොහොමද ඉදිරියට බලාපොරොත්තු වෙන ජගත් දැන් මේ අපි මේ දවස්වල කතා කරන්නේ මේ නීතිය, මේ වීසා ලබා ගැනීම ගැන. ඒ වගේම ඉදිරියේදී බලාපොරොත්තු වෙන මේ සෞඛ්‍ය අපිට සෞඛ්‍ය ගැටලුත් තියෙනවානේ. ඉතින් මේ වෛද්‍යවරයෙක් එහෙම හෙදියක් ඒ වගේ සම්බන්ධ කරගෙන ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය සේවය ලබා ගන්න හැටි එතෙන්දී අපිට මතුවෙන ගැටලු ඒ වගේම සෞඛ්‍ය රක්ෂණ ඔය වගේ ශේෂ්ඨ ගැන පොඩ්ඩක් කතා කරන්න
1: බලාපොරොත්තු වෙමින් අපේ අසන්නන්ටත් ඔය වගේ අදහස් ඇති ඔවුන්ට පුළුවන් අපේ දුරකථනයේ 04/68 277/886 කියන අපේ දුරකථනයට කෙටි පණිවිඩයක් හැටියට එවන්න ඔබේ අදහස. ඔබ බලාපොරොත්තු වෙන්නේ මොන වගේ දේවල්ද, මොන වගේ වැඩසටහන්ද කියන දේ ඔබට යෝජනා කරන්නට පුළුවන්. මේ නම්බරය, මේ අංකය ලියලා තියාගන්න 04/68 277/886 කෙටි පණිවිඩයක් හැටියට ඔබට වන්නට පුළුවන්. ඔබ වෙන කෙටි පණිවිඩය අපේ ඉස්සරහා තියෙන තිරයේ දර්ශනය වෙනවා. අමතක කරන්න එපා ඒ කෙටි පණිවිඩය සමග ඔබේ නම සහ ඔබේ ඉන්න පළාත දැක්වුවොත් ඒක අපට ලොකු පහසුවක් වෙනවා ඔබ සමග සංවේදනය කරගන්නට. ඉතින් 04/68/277/886 කියන අංකයට ඔබේ කෙටි පණිවිඩය අදහසක් හැටියට එවන්නට පුළුවන්. මතක තියාගන්න අපේ වැඩසටහන පවත්වන 8-10 දක්වා කාලය තුල පමණක් මේ කෙටි පණිවිඩය එවන්නට අමතක කරන්න එපා.

0: Reporters Without Borders කියන්නේ අන්තර්ජාතිකව පිළිගත් සංවිධානයක්. මේ සංවිධානය හැම වසරකම ප්‍රකාශනයේ නිදහස පිළිබඳව දර්ශකයක් ඉදිරිපත් කරනවා ලෝකයේ සියලුම රටවල්වල. ඉතින් මේ දර්ශකය අනුව මේ සතියේ ශ්‍රී ලංකාවට ලැබී තිබෙන තැන තමයි 134 වෙන තැන රටවල් 180කින්. රටවල් 180කින් 134 වෙන තැන අපට ලැබෙනකොට ගිය අවුරුද්දේ අපට ලැබිලා තිබුණේ 139 වෙනි තැන. 2024 දී අපි හිටියේ 150 වෙනි තැන. 2022 දී 146 වෙන තැන. නමුත් අපි බොහොම ඉදිරියට ඇවිල්ලා තියෙනවා මේ අවුරුද්දේ 134 වෙන තැනට. මේ ප්‍රකාශනයේ නිදහස පිළිබඳව දර්ශකය වෙනුවෙන් ඔවුන් කාරණා පහක් සලකා බලනවා. දේශපාලනික තත්ත්වය, ආර්ථික තත්ත්වය, ඊට පස්සේ නීතිය පිළිබඳ තත්ත්වය, සමාජීය තත්ත්වය සහ ආරක්ෂාව පිළිබඳ තත්ත්වය. මෙන්න මේ කරුණු පහ පදනම් කරගෙන තමයි ඔවුන්ගේ දර්ශකය සකස් වෙන්නේ. ඉතින් මේ අවුරුද්දේ අපි 134 වන තැනට ඉදිරියට ආපු එක මං හිතන්නේ අපට ලොකු සතුටක්. මොකද මේ වන විටත් ඉන්දියාවේ ඉන්නේ 157 වන තැන. ඒ නිසා අපට ලැබිලා තියෙන තත්ත්වය ගැන අපට පුළුවන් ගොඩක් සතුටු වෙන්න. මේ තත්ත්වය තවත් වර්ධනය වේවි ඉදිරියට යන විට.
1: ජාතික වගකීම් අවබෝධ කරගත් ශ්‍රී ලාංකික අනන්‍යතාවය සියතටගත් සුපිරි වාර්තාකරණය ශ්‍රී ලාංකිකයන්ගේ හද විහිර හඳුනාගත් ලක්මිහිර.
2: ගෙවුණු සතියේ වඩා කතාබහට ලක් වූ කරුණු සමගින් ලක්මිහිරට මවබිමෙන් ලක්මිහිරට මවබිමෙන්
3: ශ්‍රී ලංකන්නයා හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා හදිසිය මිය ගියද එය එයාබස් ගණුදුනට අදාළ විමර්ශන කටයුතු ඉදිරියට ගෙන යාමට බාධාවක් නොවන බව මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහනාම හේවා මහතා පවසනවා. කපිල චන්ද්‍රසේන මහතාට අමතරව සිද්ධියේ තවත් සැකකරුවන් සිටී නම් විමර්ශන කටයුතු කරගෙන යාමට බාධාවක් මත නොවන බවද ඔහු සඳහන් කළා. චන්ද්‍රසේන මහතාට අමතරව සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කර සිටින චන්ද්‍රසේන මහතාගේ බිරිඳ සහ රණමැත්තෙකුද සිටින බැවින් ඔවුන් ආස්ට්‍රේලියාවට ගොස් සිටිනෙහි උදාර්පන නීතිය පාවිච්චි කර ඔවුන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කළ හැකි බවත් තානාපති අංශ හරහා ඒ සඳහා අන්‍යෝන්‍ය නීති සහයෝගිතා ආධාරද ලබා ගැනීමට ප්‍රතිපාදන පවතින බවත් ප්‍රතිභා මහනාම හේවා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා. එම ක්‍රියාමාර්ගවලින් ගෙන්වා ගැනීමට නොහැකි වුවොත් අවසාන ක්‍රියාමාර්ගය ලෙස සිද්ධියට අදාළව ආස්ට්‍රේලියාවේදී නඩු පැවරීමට හැකියාව පවතින බව ඔහු සඳහන් කළා. මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණයට හේතුව කුමක්ද යන්න නිශ්චිතව ස්වාගැනීම සඳහා ඔහුගේ සිරුර කොටස් රාජ්‍ය රස පරීක්ෂක වෙත යොමු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා. මරණයට හේතුව ස්වාගැනීම සඳහා තවදුරටත් විමර්ශන සිදු කරන බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා. රුධිරය, මුත්‍රා, පටක, අවයව හා නියපොතු සියල්ල රසායනාගාර විශ්ලේෂණය සඳහා රාජ්‍ය රස පරීක්ෂක වෙත යොමු කර ඒ අනුව සම්පූර්ණ වාර්තාවක් ලද විගස සමස්ත පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා. නියගිය කපිල චන්ද්‍රසේන මහතාගේ සිරුර අරවින්ද සිල්වා මහතාට අයත් කොල්ලුපිටිය පේදරිස් පාරේ දෙමහල් නිවසක කාමරයක තිබී හමුවේ ඉකුත් 8 වෙනිදායි. චන්ද්රසේන මහතාගේ මృత ශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා කොළඹ ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ශ්‍රීන්ත අමරරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් පංච පුද්දල විශේෂඥ අධිකරණ වෛද්‍ය කමිටුවක් පත් කෙරුණා. කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ කුළුල් සංවාදයක් මතුව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්
4: මේ ඉතාමත් ඛේදනානික අවස්ථාවක්. මේ වගේ සකසහිත මරණයක් තුල කොහෙද පටන් ගන්නෙ, කොහෙන්ද අග අවසන් වන්නේ කියන ප්‍රශ්නේ ඇති වෙලා තිබෙනවා. දැන් මේකේ අන්තිමට ඉරිද්දරව් වෙලා තිබෙන්නේ මේකේ ඥාති සම්බන්ධකමක් තිබ්බේ නැහැ බේල් එකට ලබා ගන්න. ඉතින් එහෙමනම් ඇයි මේ එක පාට රියරෙස්ට් එකක් ඉල්ලගත්තේ? අන්තිමට මේ මරණින් අවසන් වෙනවා නම් ඒක ඛේද වාචකයක් ලෙස තමයි කියන්න පුළන්නේ. අපර කනගාටුයි මෙමනේවායි නොවේවයි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආණ්ඩුවක් මේ සිස්ටම් චේන්ජ් එකක් ආවම මේ වගේ සිස්ටම් චේන්ජ් නෙමෙයි ජනතාව විශ්වාස කරේ. ඉතින් නැවත යථා තත්ත්ව ප්‍රජාතන්ත්‍රවාදීව කතාව නෙමෙයි ක්‍රියාවෙන් ඔප්පු කරන්න කියන එක මේ අවස්ථාවේ කාරණේ කියනවා.
5: අපිට මේ ජීවිතේ ලැබිලා තියෙන කෙටි කාලයකට ඒ කෙටි කාලය තුළ ජීවිතය විඳිමින් සමාජයට ආදර්ශයක් දෙමින් අවසන් ගමන යන එක තමයි හොඳම දේ. දැන් කපිල චන්ද්‍රසේන මහත්තයාට ඔය ඉරණම අත් කරලා දුන්නේ කවුද? ඔය ඉරණම අත් කරලා දුන්නේ ඇත්තටම රාජපක්ෂ වරු. ව්‍යාපාරයක් කරගෙන රස්සාවක් කරගෙන හිටපු මිනිස්සෙක් ශ්‍රී ලංකා ගුවන් සමාගමේ CEO කරලා ඊට පස්සේ එයාබස් ගනුදෙනුවට සම්බන්ධ කරලා එයාබස් ගනුදෙනුවේ ඇතුලේ එමික ලංකාවේදී ඇත්තටම හෙලියුණු හොරකමකුත් නෙමෙයි. ඒක ඇතුලේ අල්ලස් ලෙස ඩොලර් මිලියන 2ක් අරගත්ත කාරණාවනේ මේ තියෙන්නේ.
6: අද වෙනකොට ජීවිත දෙකක් අහිමි වෙලා තියෙනවා. ආණ්ඩුවේ පොලිසියේ ක්‍රියාකලාපය නිසා. ඔවුන්ගේ බොරු සාක්ෂි ගන්න ගිහිල්ලා, ඔවුන්ගේ බොරු සාක්ෂි දෙන බලපෑම් කරලා, ඔවුන්ගේ ජීවිත අහිමි කරගන්න තැන්ට ආණ්ඩුව උන්ව තල්ලු කළා දිනේ. මුදල් අමාත්‍යාංශයේ කෝටි 80ක් අන්තර්ජාලයෙන් වීම පිළිබඳව පැමිණිලා කරපු කෙනාව අද මොකද වෙලා තියෙන්නේ? ඔහුගේ ජීවිතේ නැති වෙලා තියෙන්නේ. ඒවා සියදිවි හානි කර ගැනීම. අනිත් ඒවා නෑ.
7: මම දන්නේ ජනතාව කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ ආණ්ඩුවේ සම්බන්ධයෙන් කිසිම ආකාරයක සම්බන්ධයක් තියෙනවා කියලා. අපිල චන්ද්‍රසේන කියලා කියන්නේ චූදිතයෙක්. චූදිතයෙන් ආරක්ෂා කිරීම කියලා ඔහු විසින් ඉල්ලීමක් සිදු කරලා තිබුණා නම් සම්බන්ධයෙන් අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන්න පුළුවන්. නමුත් ස්වේච්ඡාවෙන් එහෙම ආරක්ෂාව ලබා දීමේ ක්‍රියාවලියක් හෝ නීතිමය තත්ත්වයක් අද වෙනකොට ලංකාවේ නැහැ. සාමාන්‍යයෙන් බැලුවහම ඔහු මේ යාම වාසි වෙන්නේ රාජපක්ෂලාට.
3: මේ අතර එයාබස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා ඉදපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිස මහමුවේ පෙනී සිටි ලෙස කැඳවීමක් ලැබී තිබෙනවා. ඒ අනුව 12 වෙනිදා අලස් කොමිස මහමුවේ පෙනී සිටි ලෙස හිටපු ජනාධිපතිවරයාට ලිපියක් මගින් දැනුම් දී තිබුණා. 2019 වසරේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාබස් A330 ගුවන් යාන 6ක් සහ A350 වර්ගයේ ගුවන් යාන 8ක් මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 2කට මුදලක් අලස් ලෙස ලබා ගත්තේ ඇයි? ඒවත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන නිලධාරී කනිලධාරී කපිල චන්ද්‍රසේන මහතාට සහ ඔහුගේ බිරිඳවන නියුමාලි විජයනායක මහත්මියට චෝදනා ලබුණා. විමර්ශන අතරතුර අලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට පැවසුවේ මෙම ගනුදෙනුවේදී තමන්ට ලද ඇමරිකානු ඩොලර් මිලියන 2කට මුදලින් රුපියල් මිලියන 20ක් එවක සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාටද රුපියල් මිලියන 60ක් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දුන් බව කපිල චන්ද්‍රසේන මහතා පැවසූ බවයි. නමුත් ඊට විරෝධය දැක්වූ ජනාධිපති නීතිඥ රොයන්සි අල්සකුලරත්න මහතා අධිකරණයට දියුණු ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් කියා සිටියේ අලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් බරයා සේවාදායකයාගෙන් තර්ජනය කර ප්‍රකාශ ලබා දෙන්නේ. Bye-bye.

0: මහන්දාගාර කොල්ලේ පිළිබඳ පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ වාර්තාව මගින් ආත්මයක් නොමැති පරිගණක යන්ත්‍ර මත වර්ධ පැටවීමේ අසාර්ථක උත්සාහයක නිරත බැවයි ෆ්‍රී ලෝයර් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. මහබැංකුවටත් මහන්දාගාරයටත් සිය වැරදි වසා ගැනීමට මාසික කාලයක් ලබා දෙමින් පහළම මට්ටමේ නිලධාරීන්ට වර්ධ පැටවීමට උත්සාහ කරතයිද එම නිවේදනයේ සඳහන්. එම වාර්තාව පුරා හුරු කරුණු වාර්තා කිරීම පමණක් දැකිය හැකි අතර මුදල් කමිටුව සිය ව්‍යවස්ථාපිත වගකීම හැල්ලු කර ඇතැයිද එම සංවිධානය
1: බණ්ඩාගාර මංකොලේ පිළිබඳව මුදල් කාරක සභාවේ වාර්තාව හුදු කරුණු වාර්තා කිරීමක් කරුණු සැඟවීම සඳහා ආණ්ඩුවේ බලල්ලතක් ලෙස ක්‍රියාත්මක වීමේ තත්ත්වයක් අපි දකින. ඔවුන් මේ සිද්ධිය මාසෙකට ආසන්න කාලයක් දැනගෙන හිටියා. මේ පිළිබඳව වගකීම දරන්නේ කවුද, මෙය වළක්වාගත හැකිව තිබුණාද කියන මූලික කාරණා සොයා ගැනීම තමයි මුදල් කමිටුවෙන් බලා හැබැයි ඒක වෙනුවට සිදු කරලා
2: තියෙන්නේ
1: අනුමැතිය දීමේ තනි වගකීම තනි අධ්‍යක්ෂකවරයෙකුට වෙත ලබලා තියෙනවා. ඒක නිසා තමයි මේ මංකොල්ලේ සඳහා වන ඉඩ ප්‍රස්තාව සකස් වෙලා තියෙන්නේ. මේ වාර්තාවෙන් කිසිම තැනක කියන්නේ නැහැ ලේකම්වරයා සිදු කරපු මේ වරද හින්දා තමයි මේ මංකොල්ලේ සිද්ධ වෙලා තියෙන්නේ. ඊට ඔහු වගකිව යුතුයි කියන කාරණය අවධාරණය කරන්නේ නැහැ. අද වෙනකොට විපක්ෂයේ සභාපතිත්වයේ දරන කමිටු වලින් පවා මේ කාරණයට යුක්තියක් ඉෂ්ට වෙන බවක් පේන්නේ නැහැ. ඒ හදන්නේ මාණ්ඩුවේ අවශ්‍යතාවය ඇත්ත වගකියුතු හංගලා පහළ ඉන්න පහළම නිලධාරී ටිකකට පරිගණක ටිකකට මේකේ වරද පටලවන්නේ. ක්‍රමවිරෝධීව කටයුතු කරපු පුද්ගලයන් තමයි මේකට වගකියුත්. හැබැයි මුදල් කමිටුව අවම වශයෙන් ඒ නිර්දේශයවත් ලබලා දීලා නැහැ. මේ මූලික විමර්ශනය බොරු, මූලික විමර්ශන මණ්ඩලය බොරු.
0: පුනර්ජනනීය බලශක්තිය, සැපයුම්, යටිතල පහසුකම් සංවර්ධනය, සංචාරක ව්‍යාපාරයේ සහ නිෂ්පාදනයේ ඇතුළු ශ්‍රලකාවේ ප්‍රමුඛ අංශවල ආයෝජන සහ ව්‍යාපාරික අවස්ථා ගවේෂණය කරන ලෙස වියට්නාම ව්‍යවසායකයන්ට ආරාධනා කරන බව ජනාධිපති අනුර කුමාර ගුණසාරනායක මහතා ලංකා වියට්නාම් නායකයන්ගේ ඒකාබද්ධ මාධ්‍ය හමුව අමතමින් ප්‍රකාශ කළා. දෙරණ අතර අවබෝධතා දිවසම හෝමාරු කර ගැනීමෙන් අනතුරු දෙරට ජනාධිපති වරුන් ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පැවැත්වුවා. එෙහිදී අදහස් දක්වූ ජනාධිපති අනුර කුමාර ගුණසාරනායක මහතා
3: අපගේ දීපාරිත සබත්තාවල පරිණතභාවයේ ශක්තිය සහ අනාගත විභවයන් පිළිබිඹ කරමින් දෙරට අතර දැන්ට පවතින රාජතාන්ත්‍රික සබත්තාවේ විස්තීර්ණ හවුල්කාරීත්වයක් දක්වා ඉහළ නැන්වීමට ශ්‍රී ලංකාව වියට්නාමය අද දිනේ එකඟ වූ බව සිහිපත් කරනවා. මෙය අපගේ දෙරට අතර ආර්ථික සහභාගිතාවය ශක්තිමත් කිරීම සඳහා කාලෝචිත අවස්ථාවක් ලෙස අප දෙරටම සලකනවා. වර්ෂ 2030 වන විට දීපාර්ශ්වික වෙළඳාම ඇමරිකානු ඩොලර් බිලියන 1 දක්වා වැඩි කිරීම සඳහා ඉලක්කයන් අප සතුව පවතිනවා. වියට්නාම් ගුවන් සේවය සහ වියට්ජෙට් එයා ගුවන් සේවය විසින් කොළඹ සිට වියට්නාමේ හෝචිමින් සහ හැනෝ නගර අතර ගුවන් සේවා ගමන් මෙම වසරේ සිට ආරම්භ කිරීම තීරණය කිරීම පිළිබඳව ශ්‍රී ලංකා විශ්ෘතිය පළ කළ අතර ඒ සංචාරක ව්‍යාපාර නන්වාලීම සඳහා පමණක් නොව දෙරටේ ජනතාව අතර ශක්තිමත් අන්තර් පුද්ගල සබත්ත ඇති කිරීමටද හේතු වන බව මගේ විශ්වාසය. ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර තොරතුරු තාක්ෂණය, කෘතිම බුද්ධිය හා ඩිජිටල් පොදු යටිතල පහසුකම් වැනි ක්ෂේත්‍රවල සහභාගිතාවයට ඇති අවස්ථා පිළිබඳව අප සාකච්ඡා කළා. අද වියට්නාම් රජය විසින් ශ්‍රී ලංකාවට මෙට්‍රික් ටොන් 100ක යූරියා සහ සුපර් ෆොස්ෆේට් පොහොර පරිත්‍යාගය සිදු කරන ලැබුවා. අප දෙරට අතර ආරක්ෂක සහභාගිතාව පිළිබඳ සාකච්ඡා කළා. කලාපීය සාමය සහ ස්ථාවරත්වය සඳහා දෙරටේ පොදු කැපවීම අප නැවත තහවුරු කළා. ශ්‍රී ලංකාව සහ වියට්නාමය යන දෙකම තමන්ගේ විනාශකාරී ගැටුම් සහ භෞමික බේදී බෙදීමේ උත්සාහයන් ජයගෙන තිබෙනවා. අපේ දෙරටම ආසියාවේ නැගී එන සංවර්ධන වීම පවතින රටවල් වන අතර සමාන ඒක පුද්ගල ආදායමක් තිබෙනවා. දෙරටටම අභිමානවත් අනාගතයක් උදා කර ගැනීමට කටයුතු කිරීම උදෙසා අපි අත්වල් බඳ ගන්න බව සිහිපත් කරනවා. ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර මිතුදම චිරාත් කාලයක් දිනේවා.
0: මේ අතර වියට්නාමේ සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධතා පුළුල් හවුල්කාරීත්වයක් දක්වා වැඩි දියුණු කරගන්නා බව වියට්නාම සමාජවාදී විදුහල් රජයේ ජනාධිපති ටෝ ලාම් මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තු අමතමින් ප්‍රකාශ කළා. වියට්නාමයෙන් උගත යුතු පාඩම වන්නේ විෂය මූලික නීති පද්ධති වලට ගරු කළ යුතු බවයයි වියට්නාම ජනාධිපතිවරයා කියා සිටියා. එමක පැවති බුධාභේ රාජපක්ෂ රජයට එරෙහිව ආරම්භ වූ ගාලු මුද්‍ර අරගලයට වසර 4ක් පසුගිය මේ 9 වෙනිදාට සම්පූර්ණ වුණා. එහි අරගලයේදී නීති හා තුවාල ලැබූ අයවලු සීපත් කරමින් සහ අරගලයට අදාළව විවිධ සමරුම් සංවිධානය කර තිබුණා. අරගලයේ ක්‍රියාකාරී සමාජික කැම්පේනසක් පසුගියදා කොළඹදී උත්සවයක් සංවිධානය කර තිබුව අතර ඊට එක්වෙමින් අරගලයේ ක්‍රියාකාරීකෙකු විදර්ශන කන්නංගර මහතා මෙලෙස අදහස් පළ කළා.
2: නැවත කරලියට එනවා ආමල් රාජපක්ෂල දිලිත්ලා මේ සජිත් ප්‍රේමදාසලා මේ ත්‍රාඩ මේ ලුම්පන් මෝඩ මුග්ද හරි ජනතාව විසින් එළවල දාපු මේ පාලක පන්ති රාජපක්ෂ සහ රනිල් තෙගොල්ලෝ මේ එකම කට්ටිය දෙන්නම එකට ඉන්නේ ඒ නිසා මේ බලවේගවල නැවත හිසේස වීම නැවැත්වීම තමයි මම හිතනවා මේ අරගලේ ඊළඟ අදියර මේ ඇතිවෙච්ච ජනතාවාදී ආණ්ඩු මාරුව මෙතනින් යහට යා යුතුයි ලංකාවේ රාජ්‍ය නිලධාරි තන්ත්‍රය සහ ලංකාවේ ආර්ථික ව්‍යාපාරික බලය සහ ලංකාවේ සමාජ සංස්කෘතික ආකල්ප සහ ඒ ධාරා මෙන්න මේක වෙනස් කිරීමේ දිහාට පරාජිත දූෂිත බලවේගයන්ට නැවත හිස ඔසවන්න නොදීම ඒක මේ අපේ අරගලයේ ක්‍රියාකාරී සංස්කෘතියේ තියෙන මූලික දෙයක් උඩින්ම තියෙන දෙයක් එතකොට ඒකට මේ ආණ්ඩුවට විතර ආණ්ඩුවේ නැති අමතිවෙද්දී විතරක් ඒක කරන්න බෑ ඒ නිසා අරගලයේ මතවාදයක් යලි ස්ථාපිත කළ යුතුයි ඒ අරගලයේ මතවාදය තමයි මේ දූෂිත බලවේග විවිධ හස්තයන්ගෙන් නැවත කරලියට එනවා ආමල් රාජපක්ෂල දිලිත්ලා මේ සජිත් ප්‍රේමදාසලා මේ ත්‍රාඩ මේ ලුම්පන් මෝඩ මුග්ද හරි ජනතාව විසින් එළවල දාපු මේ පාලක පන්ති නැවත බලයට ආවෝ මම හිතන්නේ අපි මේ අරගලයේ සමරණයක නවත්තමු
0: මේ අතර අරගලයේ අතරතුරදී පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝර මහතා ඝාතනයට ලක් වුණා එම ඝාතනයේ වරදකරුවන් වී මරණ දඬුවමට නියම වූ කුන්තලයන්ගේ ඥාතීන් පෙර සකන් පසුගිය මේ 9 වෙනිදා කොළඹ දීමාගේ හමුවකට එක් වුණා ඒ දීමාගේ අදහස් දක්වූ ක්‍රඳුගාමී සමාජවාදී පක්ෂයේ නීතිඥ නුවන් බෝපගේ මහතා
1: මේ 9 අපි දන්නවා සිද්ධි ගණනාවක් ලංකා පුරා සිද්ධ වුණා ඒ සියලු සිද්ධි සිද්ධ වුණේ අරගලයට පහර දීමට විරුද්ධව දැක්වූ ප්‍රතික්‍රියාවන් විදිහට. අරගලයේ පුරාවට කිසිම කෙනෙක් මිනී මැරුවේ නැහැ. කිසිම කෙනෙක් අපරාධ කරේ නැහැ. ඒකයි එකට ආදරය අරගලයේ කිව්වේ. විශේෂයෙන්ම මේ කිසිම කෙනෙක් ඝාතනයක් කරා කියලා ඇසින්දුපු සාක්ෂියක් හෝ වෙන සාක්ෂියක් නැහැ. පර්යේෂණ සාක්ෂි මගින් නැත්තම් වීඩියෝ සාක්ෂි මගින් අදාළ සිද්ධිය සිද්ධ වෙච්ච ස්ථානයේ අවට ගැවසුණා කියන පදනම මත තමයි මේ ගොඩක් අය වැරදිකාරයෝ කරලා තියෙන්නේ මේ අයට යුක්තිය ඉෂ්ට කරන්න මේ අය අපරාධකරුවන් නෙවෙයි
0: මහජන ආණ්ඩුවක් ලෙස පහලට ධනය ගලාගෙන එන පියවර දිගටම ගන්නා බව කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරි මාර්ග මාර්ගය ඒදී ලාල්කාන්ත මහතා පවසනවා රට ආර්ථික වශයෙන් සංවර්ධනය කරන්නත් ජනතාවගේ ආර්ථික ප්‍රතිලාභ ලබා දෙන්නටත් කටයුතු කරන බව කී ලාල්කාන්ත මහතා රජයේ ක්‍රියාත්මක කරන්නේ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදී වැඩ පිළිවෙලකැයි සඳහන් කළා වාරි මහිම අපේ උරුමේ ජාතික වැඩසටහනට සමගාමීව ලහර අමුණ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කිරීමේ වෙනස්ථාන්ත සභාව විසින් අමාත්‍යවරයා මේ බව කියාස ගියා.
4: බලය ගිලීගේ ප්‍රභූපන්තිය හොරකම් නිසා වංචා නිසා දූෂණ නිසා නඩු වැටලන නිසා අනිවාර්යෙන් ළඟ ළඟ ඇතුළට පොලිමේ යන්න වෙන නිසා හොඳටම කලබල වෙලා තියෙනවා. කලබල වෙන්න ඕන. හැබැයි අපි නෑ කලබල. දේශපාලනඥයන්ට මොනවාද බෙදාගත්තේ මේ අවුරුදු එකහමාර ඇතුළත. තාම වාහනයක් නෑ മന്ത്രിවරුන්ට. වාහන දෙන්න ඕන. മന്ത്രിවරුකට වාහනයක් ඕන. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා.
0: ඉතින් මේ කරුණු තමයි ගිය උසතේට අදාළව ඔබට වාර්තා කරන්නට තිබෙන්නේ. යලිත් ලබන සතියේත් ලක්මිහිරෙන් හමු වන බලාපොරොත්තුෙන් අදට සමුගන්නවා මම නිරෝධකාරී වසම් කොළඹ සිට. මෙම වැඩසටහන සඳහා පූර්ණ අනුග්‍රහය මහවැලි නිෂ්පාදන.
5: ගිය උසතියේ වඩා කතාබහට ලක් වූ කරුණු සමගින් ලක්මිහිරට මව්බිමින්.

0: ලක් මිහිර ඕස්ත්‍රලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ හද ගැස්ම හදුනාගත් ලක් සලකුණ ලක් මිහිර මීරියාවක සිරියාව FM 88.6
1: සතියේ සෑම අඟහරුවාදාම සවස 8 සිට රාත්‍රී 10 දක්වා
0: මීරියාවක සිරියාව ලක් මිහිර FM 88.6
2: ආණ්ඩුවේ රිපෝට් කාඩ්
3: අද අධ්‍යාපන අමාත්‍යංශය ගැන දෙවන්ත ඩිජිටල් කරන ව්‍යාපෘතිය චීන රජයේ ආධාරයේතිව දිවයින පුරා පාසල් 500ක ස්මාර්ට් පන්ති කාමර 900ක් පිහිටුවීමේ ව්‍යාපෘතිය 2026 ජනවාරි මාසයේදී ආරම්භ කරන ලදී. මෙහිදී දුරස්තිගිනුම් පහසුකම් සහ කෘතිම බුද්ධිය AI සහිත මෙවලම් හඳුන්වාදීම ප්‍රධාන වේ.
4: ගුරුහිඟයට පිළියමක් ලෙස 2026 වසරේ මුලදී රාජ්‍යාංශයේ උපාධිධාරීන් සඳහා තරඟ විභාග පවත්වා ගුරුවරුන් බඳවා ගැනීමේ ක්‍රියාවලිය විධිමත් කර ඇත. විශේෂයෙන් සිංහල දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය පුරප්පාඩු සඳහා මෙහිදී ප්‍රමුඛතාවය ලබා දී තිබේ.
5: කටපාඩම් කරන අධ්‍යාපන ක්‍රමයේ වෙනුවට කුසලතා පදනම් කරගත් කම්පිටන්සි බේස්ඩ් අධ්‍යාපනයක් හඳුන්වා දීම මෙහි අරමුණයි. 1 සහ 6 ශ්‍රේණිවලින් මෙය ආරම්භ කර ක්‍රමයෙන් අනිකුත් ශ්‍රේණි සඳහා ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත.
6: 2026 අයවැයෙන් අධ්‍යාපනය සඳහා රුපියල් බිලියන 704ක් වෙන් කර ඇති අතර එය අයවැයේ දෙවැනි ඉහළම වෙන් කිරීම වේ. දල දේශීය නිෂ්පාදනයෙන් 2%.
7: පෙළපොත් මතභේදය සහ ප්‍රතිසංස්කරණ ප්‍රමාදය. 6 ශ්‍රේණියේ නව පෙළපොතක අඩංගු වූ අනිසි වෙබ් අඩවි සබැන්දියක් එඩල්ට් වෙබ්සයිට් ලිංක් හේතුවෙන් ඇති වූ දෙඩි මතභේදය නිසා 6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම 2028 දක්වා කල් දැමීමට කැබිනට් මණ්ඩලයට සිදුවිය. මෙය දෙමාපියන්ගේ දැඩි විවේචනයට ලක්විය.
6: අධික ගුරුහිඟය රටපුරා පාසල් 1,026ක තවමත් ගුරුවරුන් 10කට වඩා අඩු සංඛ්‍යාවක් සේවය කරන බව වාර්තා වේ. විශේෂයෙන් වතුකරයේ සහ දුෂ්කර පළාත්වල ගුරුහිඟය අධ්‍යාපන සමාවස්ථාවට දැඩි බාධාවකි.
8: අයවැය ප්‍රතිශතය පිළිබඳ විවේචන අධ්‍යාපනය සඳහා දල දේශීය නිෂ්පාදනයෙන් GDP 6%ක් වෙන් කරන ලෙස ඉල්ලීම් තිබිනද 2026 වසරේදීත් එය 2% සීමාවේ පවතී. මෙය ප්‍රමාණවත් නොවන බවත් බොහෝ පාසල්වල විද්‍යාගාර සහ මූලික පහසුකම් තවම දුර්වල මට්ටමක පවතින බවත් විචාරකයෝ පවසති.
6: පාසල් හැරයාම ආර්ථික දුෂ්කරතා හේතුවෙන් සිසුන් පාසල් හැරයාමේ ප්‍රවණතාවය තවමත් පවතින අතර ළමුන්ගේ පැමිණීම attendance ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමට රජය ගන්නා උත්සාහයන් බිම් මට්ටමේදී අභියෝගයට ලක්වත.
8: ළඟම පාසල හොඳම පාසල ඉලක්කේ සපුරා තිබේද? මෙම සංකල්පය 2016 වසරේදී ප්‍රධාන ව්‍යාපෘතියක් ලෙස ආරම්භ වූ අතර වර්තමාන රජය 2025-2026 එය නැවත සක්‍රිය කිරීමට පියවරගෙන ඇත. ප්‍රතිපත්තිමය තත්වය 2025 ජනවාරි මාසයේදී රජය ප්‍රකාශ කළේ අඩාල වී තිබූ ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ අතරමඟ නතර වූ පාසල් ධාරිතාව සංවර්ධනය කිරීම නැවත ආරම්භ කරන බවයි. තවමත් ජනප්‍රිය පාසල් සඳහා පවතින දැඩි ඉල්ලුම අඩු වී නැත. මේට හේතුව ග්‍රාමීය පාසල්වල පවතින යටිතල පහසුකම් සහ ගුරුහිඟයයි.
9: ශිෂ්‍යත්ව විභාගය දරුවන්ට පීඩනයක් බව රජය පිළිගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් 2026 වසරේ ක්‍රියාත්මක වන තීරණ කිහිපයකි. විභාගය අහෝසි කිරීම. විභාගය එකවරම නතර නොකරන නමුත් 2028-2029 වන විට ශිෂ්‍යත්ව විභාගය වෙනුවට නව ඇගයීම් ක්‍රමයක් හඳුන්වා දීමට රජය තීරණය කරේට. පීඩනය අවම කිරීම. 2026 වසරේදී ප්‍රවැත්වෙන විභාගයේදී අගෝස්තු 9 වනදාට නියමිතයි ප්‍රශ්නපත්‍රවල ස්වභාවය දරුවන්ට පීඩනය අඩුවන ලෙස සකස් කිරීමට උපදෙස් දී ඇත. විශේෂයෙන් විෂය දැනුමට වඩා සාමාන්‍ය බුද්ධිය මැනබෙලෙන පළමු ප්‍රශ්නපත්‍රයට වැඩි අවධානයක් ලබා දී. නව කොන්දේසි 2026 සිට ක්‍රියාත්මක වන පරිදි ශිෂ්‍යත්ව මුදල් පිරිනමනු ලබන්නේ අඩු ආදායම් ලාභී පවුල්වල දරුවන්ට පමණක් වන අතර අනෙකුත් දරුවන් සඳහා මෙය පාසල් මාරු කිරීමේ ට්‍රාන්ස්ෆර් සුදුසුකමක් ලෙස පමණක් භාවිත වේ.
6: නව රජය විසින් පාසල්වල දේශපාලන උත්සව, දේශපාලනික ප්‍රචාරක ක්‍රියාකාරකම් සහ අනවශ්‍ය බලපෑම් අවම කිරීමට උත්සාහ ගෙන තිබේ. බොහෝ අධ්‍යාපන විශ්ලේෂකයන්ට අනුව මෙය පද්ධතිමය වෙනසක් සඳහා හොඳ ආරම්භයක් ලෙස සැලකේ. ගුරු පුහුණුව සහ වෘත්තීය භාවය ප්‍රධාන පොරොන්දුවක් වූවත් රට පුරා විශාල වෙනස්කම් තවම ක්‍රියාත්මක වී නැමැත.
8: ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ඉතිහාසයේ සමග සසඳන විට නව රජයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සාමාන්‍යයෙන් වඩා හොඳ දිශාවකට ගමන් කරන බවක් පෙනේ. නමුත් ඔවුන්ගේම මැතිවරණ පොරොන්දු සමග සසඳන විට අදහස් සහ දැක්ම ශක්තිමත් වූද ප්‍රායෝගික ක්‍රියාත්මක කිරීම තව අසම්පූර්ණයි. ඉදිරි මාස 12 සිට 18 අතර කාලය මෙම ප්‍රතිසංස්කරණ සැබෑ පද්ධතිමය වෙනසක් බවට පත්වේද නිද්‍යන්න තීරණය කරනවා.

0: ලක්මිහිර අපි හැමදාමත් උත්සාහ කරන්නේ ඔබට වැදගත් සාරවත් වැඩසටහනක් ගෙන එන්න. අපි හිතනවා ඔබ අද වැඩසටහනෙන් යම්කිසි දැනුමක් ලබා ගත්ත කියලා. ඒ ලබා ගත්ත නම් අපේ සතුට ඒකයි. ඒ වගේම ඔබට පුළුවන් අපත් සමග සම්බන්ධ වෙන්න. අපි නිරන්තරයෙන්ම මතක් කරා අපත් අපේ වැඩසටහන යන අතරතුරේදී ඔබට පුළුවන් අපව අපට පණිවිඩයක් එවන්න 0646827786 කියන අංකය යටතේ. ඉතින් අපි වැඩසටහන
1: රංජිත් මේ අංකය ලියා ගන්න කියලා අපි අපේ අසන්නන්ට කියන්නට ඕනේ.
0: ඔව් මේක ලියලා තියාගන්න. මේක ඉතාමත්ම වැදගත් අංකයක්. ඔබට ඒ මේ අංකයෙන් අපත් සමග සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපි මේ වැඩසටහනේ අවසානය කරා ගමන් කරනවා. අදත් මැදිරියේ මා සමග ජගත් එදිරිසිංහ, ඒ වගේම සාලිය ගලප්පති, රොෂාන් මිහිඳුකුල මේ වැඩසටහනට දායක වුණා. ඔබ සැමට සුවබදායි රාත්‍රියක් පතමින් අපි නැවත මුණ ගැහෙන තුරු ආයිබෝන් කියනවා. ආයිබෝන්.